තිමන් රස්කලාන්ගේ උඩුතකායි බිමයි ඒ දෙමෙදුගාවා හා තන්තනායි තකෙති. හප්පො ගොතුග අධි කණඩ අඩුවා පාවා මුද්දකම් මෙනුවී නහද්දවමේ. අධි කාෆිරුවේ මීහුන්නේ එවරෙන්නම් ඉන්දාර කුරව්වා කන්තක ෆුරගස් දේ බයිකේ.

මීහුන් අලුකංකොම් උලේ තකිච්චාමිදු තියබෑ මීහුන් නිකං හබරදී බලාශ එවරෙන් බිමුන් හෙදී කොන්තනෙක්කම් තියබෑ මීහුන් තිමන් කලේගිපාන දක්කා බලාශි නුවත උඩුතන් හෙද්දෙවුමුගා බෑවිරුමෙ එවරෙන්න වනී හෙයි මීග කුරින් බාවා ලෙබ්වි ෆොතෙ නුවත අල්මුගතෙරෙන් මින්වරෙ තිමන් කලේගිපාන තියබෑ මීහුන් ගෙනස්දී බලාශේ තියබෑ මීහුන්නේ තෙදවරින් කම්ගා වානමේ.

0: එහෙමනේ නලරේ
1: ඒක කොහේ හරිද බරද
0: කොරකොර වේක බෑදී
1: එහෙමනේ
0: නාපදේ කොල්ද බෑග් බෑග් ආරම්භයේ මියද්ග මාවුදු දනවාදන ගේතරේ හරද වර දෙහෙට්ටුමුගේ සමාල්කන්නෙන් ජෙහෙ කන්තතේ කොබෑ හැදෙම ආරම්භන හැම මිකමුගේ වර මේ තජ්‍රිබාකාර බේෆ්ල ආද මිදනවා හැබිට් සිස්ටම් මෙන්ට සොෆතදන වර ගින මොහිම වාහතක විදාල දෙව්‍යාපි දෙන් මිදුකන් තේ බේෆ්ලොන් ගතරේ අඩොසන් තේ බේෆ්ලොන් හැම ගේත හැම කන්තතේ සමාල් වල දනවන කම අදියස් ආරම්භයේ එහුන් අඩොහන් තරි තරි තිබ්බාන ගේත මික කන්තතක සමාල් දේ කා කන්තත විස්තුම් බට්ටවා බේෆ්ලොන් වාහෆල් දක්වාන බේෆ්ලොස් බේෆ්ලොන් ක ගොළු මිහාරු ගේත
1: Assalamualaikum.
0: Phone gulifa hore phalmenna gulifa wah dakha dam wegen hama sada angwa di phone kandone. Ekam baade balmna gule to nakas. Ngeto.
1: Ke salgan me mase ke kollana gule to algan me gebed ge mauluki ge terege kharad barad bil hitum ga samakan den je kantata ki koba

0: ಹಂದುವೆಸ್ ನಗಾಹ ವೇದ ಮೊಕದ್ದೆವಿದ್ದಾಣ ತರಿವೆಸ್ ನಗಾಹ ವೇದ ಮೊಕದ್ದೆವಿದ್ದಾಣ ತಮ್ಮ ವೇದಂ ಕಬೂಲ್ ಕುರಿ ಮೇಮ ಕಮಕದ್ದೆಂ ರಂಜಿ ಗೊತ್ತೆಗ ದೆಮ್ಮಿ ದೇವೇನೆ
1: ಕೊಮ್ಮ ವೇದಂ ಕಬೂಲ್ ಕೊಗ್ಗೆದ್ದೆ ಉಫಾವರೆ ದಿರಿಯೊಳು ಮೆದೆತ್ತ ಮೀಗ ಮುಹಿಮ್ಮ ವಾಣಿ
0: ಆದ ಎಮ್ಮಿ ಮೇಕಮ ಸಮಾದು ವಡನವತ್ ಇಂಗೆತ್ತ ರಂಜಿ ಗೊತ್ತೆಗ ದೇವೇನೆ ಮಿಚ್ಚಿ ವಣಂ ಹೆನ್ನು ದೇವೇನೆ ಕೊಮ್ಮ ಮೀಗ ಸಗ್ಗೆ ಮೇ ಐರಾ ಹಂದ ತರತಕ ಹುರಿ ಹಾಚಿ ಅಳುಮೆಂಗ ಎಮ್ಮೆಂಗ ಮಿಲ್ಕೆ ಕೆ ಕ್ಯಾ ದೆಂ ದೆನ್ಯಾ ದೇಮ್ ರಂಜಿ ಗೊತ್ತೆಗ ಮಿಚ್ಚಿ ದೇವೇನೆ ವಾಕಿ ಮೀಹಕ ಫೆಲ್ಲಿಯ ಹೊರ ಹೆಚ್ಚಿ
1: ಹರದ ಬರದ ಬಸ್ ಬಲಾಲು ಮಾಡಿದತ್ತ
0: ಅದೇ ಹರದ ಬರದು ವಾ ಕಳು ದಕ್ಕಾನ ಹೆಂಗೇತೋ ಗೇತರೆ ಹರದ ಬರದ ಬಿಲ್ ಹೆಟ್ಟು ಸಮಾವಕ ನಂಜಿ ಹೇ ಕಂತ ಹೇ ಕೊಬಾ ತಿಬೆ ಫುಣ ಖಿಯಾಲ್ ಫುಲ್ ತಹಿಸಾ ಕೊರ್ ಮುಟಕ ಗುಳು ಅಮ್ಮ ಗಂದ ನಂಬರ ಕಿ ತಿನೆ ತಿನೆ ಹತ್ತರ ಸುಮೆಂ ಹಾಯ ಸುಮೆಂ ಹಾಯ ಏ ಗೇತರು ತಿಬೆ ಫುಣ ಅವಳ ಮಂಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ತಿಬೆ ಫುಣ ಗ ತಜರಿಬಾ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲೆ ವೆನ ಗೇತೋ ಒಮ್ಮೆದ ಕುರು ತಿಬೆ ಫುಣ ಮಿಹಾರ್ ಸಾಲ ಮೇ ಫ್ಲಕ ಗುಳಾಲ್ ಮಸೆ ಕುರು ಅಮ್ಮ ಗೆಂದನಿ ಅವಳ ಮೆನ್ನ ಹತೆ ಖಬರ್ ಕೊರಿನ್ ವಾಹ ದಕ್ಕಾ ದೇವಣಿ ಮಿಕ್ಕಮ್ಮಗೆ ಹಮ್ ವರ ಮೀ ತಜ್ರಬಾ ಕಾರ್ ಬೇಫಳ ಕಾಳುಂದೆ ಮೇ ಫಾಹ ಕೊಲ್ಲಾಫೆ ಬೇಫಳ ಹಮ ಮಸ ಮೇ ಅವನ ಮೆನ್ನ ವಾಹ ದಕ್ಕಂ ಹಮ್ ವಿದಾಳ ಮುಹಿಮ ಕಂತ
1: ದೇತ ಸಫಾ ಸವಾಲ್ಗನ್ ಮೇ ಮೂಸೆ ಅವಾಹಕ ದಕ್ಕಾ ದಾನ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ
2: ವಾಲೈಕುಂ ಸಲಾಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ್
1: ಮೂಸೆ ಕೀನೆತ್ತ
2: ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ವರಹಮತುಲ್ಲಾಹಿ
1: ವಬರಕಾತ್ ಮರ ಬಾಜವರ್ ಹಿಂದುನ ಕಂಗಿದಿನಿ ಕೊಂಕ ಮಿಕ್ಕ ತಿಯುಳು ವಣಿ
2: ಕಿಯತ ಮಿಹಾರ್ ಮಿಹ ಮಸಕತ ವಿನ್ನನಿ
0: ಕೊಂಗರಕ್ಕ ವೆಚ್ಚಿ ಮೇ ವಿಕ್ಕುಮ ಅಣ್ಣನಿ
2: ਮਿਆਰ ਹੋਣੇ ਹਿਰ ਦਾ ਬਦਲ ਕਰੀ
1: ਐ
0: ਹੋਣੇ ਹਿਰ ਬਦਲੂਈ ਐ
2: ਵਾਇ ਤਕੀ ਬੁਰਾ ਸਾ ਤੋ ਦਾਰ ਦਾ ਫਾਤੇ ਉਹ ਫਾਤ ਸਮਾਨ ਕੋ ਗੇ ਸੁਰਾ ਨਹੀਂ
0: ਆ
2: ਉਹ ਮਾਲੇ ਕੋ ਮਾਲੇ ਦੇ ਜਾਣ ਦੇ ਕੰਨ ਕਾ ਮਾਲੇ ਨੂੰ ਸੇਵ ਇੰਨ ਜੇ ਅਸ ਜਹਾਇਰ
0: ਆਹਾ
2: ਮਾਲੇ ਨੂੰ ਸੇਵ ਕਾ ਜਾਣ ਨਹੀਂ ਤੀ ਮਾ
0: ਆਹਾ
2: ਬੰਦਰ ਮੇ ਵਾਇ ਤਕੀ ਮਿਆਰ ਦੇ ਇਕੋ ਤ ਨਕੋਲ ਇਕੋ ਤ ਨੂਲ ਮੇ ਦੇ ਹਮਾ ਬਦਲ ਕਰ ਲਈ
0: ಗೇತರೆ ಹರದ ಬರದ ಬಲೆಹಟ್ಟು ಮಗ ಸಮಾಕಂದ ಕಂತಕ್ಕೆ ನೋಡಿದ್ರೆ ಮೋಸ ಹರದ ಬರದ ಬಲೆಹಟ್ಟು ಮಗ ಸಮಾಕಂದ ಕಂಕಮಗೆ ಕೊಬ
2: ಅಳುಗಂಡು ಈ ವಾರ ಕಿಗೋತ ನಾವು ವಾರ ವಿಸ್ನಾಗಿ ಗೇತರೆ ಹರದ ಬಲೆಹಟ್ಟು ಅನ್ನಿ ಬಾಕಿ ತಾವಲಿಗೆ ಬಾಕಿ ತಾವಲ ಇನ್ನ ಅಳ್ಕೊಂಡೆ
0: ಕೊಬ ತಾವಲ
1: ವಿದಾಳು ದೇವ
2: ತಾವಲಿಗೆ ಅಳುಗಂಡು ಕೊಮ್ಮೆ ಯಾ ಕೊರಿ ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಗೆ ಫಲ ಮಾಯ್ದು ಒಣಗೆ
0: ಮ್ಯಾರ ಅಣಿರ್ದು ತಾಣಾಣೆ
2: ಕಾರ್ಡ್
0: ಗಂಡುಕೊತ್ತಿ ಗಂಡನಿ ಮೀ ಹೆಂಗ್ ಹಫ್ತೆ ಬಾ
2: ಪೇಪರ್ ಕರ್ದಾಸ ಟಿಸು ವಚ್ಚೇ
0: ಬರ್ಬಂದ
2: ರಹಸ್ಯಾರು ಹಮ ಒಳಿಗೆ
1: ಕಿ ಹಾಲ ಒಯ್ಯವೆಗೆಂದೆ
2: ಜೀವದ ವಿಷಯ ಜೀವನ ಜೀವನ ವರು
0: ಬಜೆಟ್ ಹದಾಫ ಬಜೆಟ್ ಎಗ್ಗುತ್ತ ಹರದು ಕೊರವೇತ ಬದಾಫ ಕೊಮ್ಮೆ ಸೆಚ್ಚೆ ಫೊರವೇತ ಮಸೆ ಕುರಂಜೇನೆ ಕೊಮ್ಮೆ ಸೆಚ್ಚೆ ಫೊರವೆ ತೋ ಮೋಸ
2: ಎಗುತ್ತ ಫೊರವೇ ದಂಸಾಗ ಮಿದೇತೆ ದಿಮಾಗ ಕಣ ಅಳಗೊಂಡ ಉಜ್ಜಾಗ ಇಂಡಿಯಾಗ ಮಾರುವಿ
1: ಗೇತೆರೆಗೆ ಹರದು ಬರದು ಬೆಲೆ ಹಿಟ್ಟುಗ ಸಮಾಕಂದೆ ದೇಹ ಕಂದ ತೆಗೆ ವಾಹಕ ತಂಗಳಗೊಂಡು ದಕ್ಕಮ ಮೆದನಿ ಮಿಯಾಯ್ ಸಾಬು ಫುರ್ಸತ್ ಮೆರವಣಿ ಶಾಹು ಅಸ್ಲಾಂ ಅಲೈಕುಂ
3: ವಾಲೇಕುಂ ಅಸ್ಸಲಾಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತುಹು ಆ ಜಮಾನೆ ಕೊಫೆ ಮಿ ವೋಟ್ ಕಪ ರೆಸ್ಟ್ ಉಣಗಾ ಫಮಿ ದಿಮಾವಿ
0: ಆ ವೋಟ್ ಕಪ ಮಿ ಅಡೆ ಮೊಳವಿ ಶಾಹು ಟೀಮ್ ತ
1: ತೆದೆ
3: ನಬ್ಬ ಅಲಗೊಂಡು ಮಿ ಅಮೀಸೋಮ ಸಮಾಸೇ ಕೆನ್ನು ಅಲಗೊಂಡು ಎಕ್ಕಡಿರು ಕುರಿ ಅಲಗೊಂಡು ಬೊನೆಸಿ ಮಿ ಮೊಳುವಾನೆ ಆ ಅದದ ಸ್ಕೋಗೆ ಅದದು
0: ಸ್ಕೋಸ್
3: ಬೊನೆ ದಿಮಾವಿ
1: ಅಡೆ ಮೊಳವಿ ಮದ ಬದಲ ಕೊಲ್ಲಿ
3: ಇನ್ನು ಹಮ ಸಮಾಸೇ ಕಮ
0: ಸಮಾಸೇ ಕಣ್ಣು ಏಕೆ
3: ಮಿ ಅಲಗೊಂಡು ಬೊನೆಸಿ ಎಕ್ಕಡಿರು ಕುರಿ ಸ್ಪೇನ್ ದಿಗೋಲೆ ಮಿ ಅರ್ಜೆಂಟೀನಾ ಏಕೆನ್ನು ನೀ ಸುಮಕುನ್ನೆ ಬಲಿವಾನೆ ಹಾ ಏಗೋ ತಬ ವೇಫ ದಿಗೋಲು ದೇ ಕಮ ಏಗೋ ಜೋ ಏ ರಿಜೆಕ್ಟ್ ಟು ಇಸ
0: ಆ ರಿಜೆಕ್ಟ್
3: ಟು ಗೆಜೆನ್ನು
0: ಆ
3: ಎ ಮರಹಬ
0: ಎಮ್ಮ ಮೆ ಕುಳುಮ ಬದ್ಲಾ ಎಮ್ಮ ಶಾಹಕ್ಕೆ ಫುಟ್ಬಾಲ್ ಎಮ್ಮ ಕೊಡವರಗೆ ಕೋಚಕ ಮಮ್ಮ ಬೆಲಿ
3: ನು ನು ನು ಮಿ ಹೆದೆ ನೋ ಕಬ್ ವಿಗೋ
0: ನು ನು ಮನಂಗತೆ
3: AI AI ಹುರಿಹ ಆರ್ಟಿಫಿಷಿಯಲ್ ಇಂಟೆಲಿಜೆನ್ಸ್ ಅನ್ನ ಮೆ ದಿರಾಸ ಹಾಕೊಳ್ಳಿ ಹುರಿ ಮೆ ಮಿಹಂ ಬುನಿ ಮೇನೆ ಅಪರ್ಚುನಿಟಿ ಮತ್ತಿವ ಮಿಹಂ ಬೆದಾನೆ ವೆಕುಬಾ ಕಲೆಗೆ ಸ್ಕೋ ಏಕೆ ಯಾವೊಮ್ಮೆ ಅಲ್ಗೊಂಡು ಸ್ಕೋ ಏಕೆ ಮಿ ಬುನಿ ಆರ್ಟಿಫಿಷಿಯಲ್ ಇಂಟೆಲಿಜೆನ್ಸ್ ಅನ್ನ ಅಲ್ಗೊಂಡ ಡಿಬೇಟ್ ಕೋ ಫೆಮಿ ಬುನಿ ತಿವೆನ ಮೆ ಕಾಫಿ ದೇನ ಮೆ ನೋನಿ ದೇನ ಅಲ್ಗೊಂಡು ಕಾಫಿ ದೇತೆ ಮಿ ಬುನಾ ಗೋ ಮೆಜ್ಜಿ ಎಗೋ ತನ್ನ ಮೆ
1: ಆಬದ ವೆ ಸ್ಪೇನ್ ಗೆ ಸಪೋರ್ಟರ್ ಇತ್ತೋತಿ
3: ನೋ ನೋ ನೋ ಅಲ್ಗೊಂಡು ಫಾರ್ಮಿ ಕೋರಿ ඒ වර බොඩ වස්සේ එහෙම අල්ගොන හිත කරන්නේ නගුතු රුක්ක ජීවු නගාගෙන් මේ ඉංග්‍රීසි ජහප ගුණාව බයි මේ කුල කොලෙස් ලෑම ගුණානේ ගුණා එරුක එකල ඉස්තන් ගුණා දේ වෙලාරිය පොසේනේ නගුතු සීදා අයිලා මේ අර මේක අන්නුලි වෙන්නේ මක දාවරන්නේ එක ඒ සිකුණි ගමස්සෙලෙන් එබජේ එක නේද
0: එහෙම
3: ඒ දාවරු එගේනි ඒ ඒවස් රුපියා කන් ඩිජිටල් කෝ දීස් ඔන්වා ට්‍රාන්ස්ෆර් කුරියස් අධි කේස් කන් ඔකෙන්නේ තේ රුපියා කන් එයාද දුක ඉති හුසස් කරම්මා එම එම්මේ මොලගොතකි කොම්මෙ මහකු බජට් සමරියක පුණඤා මෙහුරියා වාකේ සමරි කොල්ලීම මහුම් මහ බජට් කුරාෂේ විකුරයන් හදාෂේ හරදු කුරේ වරා හුරියෙච්චක අලුවා අලුවා කියාෂේ අතුක ෆෑසා කොල මුට්ටස් ඒති තලහ ගන්නන් ඒ හරදු කොල්ලන් මොහු මහරේතුගේ බේනේ මියා රඩ්ඩියා සෙන්පාර වාරනේ එහෙම් වේවා ලංකා දතුරෙන් අලාද ඒ අඩ්ඩියාසුගේ අදීනියකේ කොම්මෙ ලංකා දතුරෙන් අලාක නුජේ නේ කොම්මෙ නෙතියා කමෙන් නෙතියා නෝනේ මජු නෝන ඕකේ හොලිඩේ තඤ්ඤාසේ එක්ක හරදු කරක නුජේ ඒ බජට් කුරම් වා දැන් ඒ ඉතුසෝද අල්ගොමෙන් දුනියගේ නිස්පතු එන්නේ તો අල්ගොණකි දුනියගේ තම මෙතම් නුග ඒත බයක කොලේ වර බෑරු නුන දිමාය හොරි මිහි ගයිසියතු කොම්මේ ෆොනි කණ්ඩාක දක්කා වාකේන වර ගින මිහි හුද්ද ගවමුතෝග මිහි හුන් ඒ හාස්සක යුරෝප් නුන නැ කො සාදාර උළුනි එමි හුන්ගේ ඉතුසෝද කුරු නුන් බලේ එන්නේ તો ආදවරක බලේ අල්ගොමෙන් රාජ්‍යගේ නුන්ගේ නින් එබ්බස් අරදවරද වෙලෙ හෙටොම ඉස්රාෆ් කුරුමුග ඉන්තිය දුනියගේ නම්බර් 1
0: ඉස්රාෆ් කුරුමු
3: දැන් මෙහෙම දොගෙන් නුන් එගේ તો දුනියගේ අල්ගොමෙන් වර ගින තන්තරු බවුලුවා තෝදා කන්ට බලා මිහ වීම මේ වාගේ දක්ක මිකෙන දුනියේගේ නම්බර් 1 ඉස්රාෆ් කුරු දිවි රාජ්‍යක මුංගේ මේ මෙන්ටලිටි නෝනිය සිකුන්ඩි කන්ට උන ගොතක අල්ගොල් මිදී වාසීසයි ලිමුනි අංහස්රුපිය දා ගොතක කො සංහස්රුපිය පහම මුසාර කොල් නගාගේ නෝනිය account එක අකේ උනේ දා ගොතක කොස් ෆෝන් එක කනේ යෙන් ගන්න යරු ගෙවෙච්ච මේ ගොතේ දුනේ නෝ එම ආහාර වේ ජෙහෙ විස්නම් හරදු කුඩ කුරා කම ජ මිහාර එම්මෙන් වෙස් පෑසයකි ෆසිහන් ලිබෙච්චන් නෝ ඒ හොතන් එම්මෙන් තෙලෙච්ච එම්මෙන් එකම කවුලේ කමෙද්ද එහෙම කිය හොඳ ගුවන් එම්මෙන් ඌලේ කමෙ එම්මෙන් එකම කවුලේ කම ගෙතරින් එච්චෙන් හොද එහෙම වීම ඒ ලිබේ ඇති පසේ හෙන්නුන් හොදා කරේ ලිබේ කසේ දැන් එකම කො ඒ හේද කුරම් වීම හම මිසාරක හම ටස් මිනිට් සෙකන්ඩ් එක තෙරික හේද කුරේ දැන් එහෙම ඉක්තුසෝද කුරාෂේ බල එක්කොතකි දේ කවුන්ට් එක ගෙන්ගුල එන් account ඔය ඇනුලා account එක උතුක බහට සේෆ්ටි හුන්නම් වානේ ඒතෝ ආමුකො මේ මිසාරක ආයිලා තෝගෙ ජමසා මම් මේක වල්ගොන් මිසාරක මියෝ මම් මේ දැන් හෙනු නැති කුදින්න වල්ගොන් උන්නෙන් ජෙන්නෙතෝ මියුන් කාර්ය සනංජන් දිය හාද හදිකම කි හුතුරු කමකේ මීහා දව්වා කමකේ මීහාගේ ස්ටේටස් දව්වා කම හේවි මේක බදලු අල්ගොන් ජෙන්නෙත අල්ගොන් කේ සේෆ්ටි එන්නේ මොලගොත කි ඒතෝ කොම් එමීහාගේ ටීම් මස් දුව හොගේ ඒතෝ මේ රවිස් ඔඩොස් සන්තේ
0: ආද ආද ආද
3: ටීම් මස් ටෝක් නසීදා මැඩම් කොම හඩෝ
0: බෙන්න බෙන්න අල්ගොන් අල්ගොන් හදකින් හදන්න
3: මීහම සීදා නසීදා මැඩම් කෝචේ නම් මේ කෝචෙත් තමි මැඩම්ගේ නසීදා මැඩම් මා හම සීදා රමීස් සෝයිස් ගුළු හොරිව හකේ බීහෙ කුස්තිස් නාමි ගනුවා නංගේ તો අල්ගොන් හස්නේ මොහම්මද් ඉස්තිස් නානෝ එම්මේ මියාරු අස්ලු එක්සසෝද කරු අල්ගොන් මෙන් හම බරාබර ටීම් මස් දුවෝගේ නංගේ તો බල්ලවා අඟලී යති එම්මේ ලගලි හමස් දුවෝගේ බජට් හුන්නම් බා නිසාද කරමීසෝ නාසිදා මෙටම ඉගේ වඩන්න මානේ තිමෙන්නාගේ මේ මේ කොම්මේ මහෙක්ගේ හරදකේ 520 පියයි නිසාලක නිසාලක දෙම් බොරවද මේ කි ඒ ඒකත් ඉගේ වඩන්න මානේ හැම ඉගේ වඩාක වන්නවඤා 520 රුපිය හැම සීමාවනේ කියාවරේ තිම්මස්සජ්ජා 520 රුපියකේ 520
0: 750
3: එහෙම වීම හද්දියේ පාඩෙන්න එල්ලක 500 රුපිය එහෙම වීම එල්ලක 500 රුපිය ඒ මේ නාෆිසා මැඩම්ගේ
0: බජට්
3: කොල්ල වස්තම් දෙන්නේ ඒ එහෙම ඒකත් හිසාබ කොග්ගෙන් හයිකමස්තු දෙන්නේ පුර කුඩ කොයින තිම්මස්තුගේ බජට් හුන්නම් වානේ තිමෙන්න බලිවි සම්මතිවි කම් රුපියල් 25 නදීමුනේ නෝනියා ඉන්කම් නුලිබුනස් තිමෙන්න උලේ කොට බහත්තම් වානේ ඒකත් බහත්ත ඒ දුනියගේ මිය උලේ කොට යුරෝප් මිය බජට් වලින් ඒකත් ඇසේ
0: එහෙම
3: බජට් හදන්නේ කී කොමේ සරකාර කෝ එකන්නේ අහලි බජට් හදන්නේ කී එක වෙස්සටම්
0: වේ
3: අපි දෙනම සෙස්සටම් වේ මන්ත්‍රී බජට් සදම් වේ මිගුණාහෙන් විකුරා කුරීව මියසු ෆසියේ කම විකුරා කුරීම හවර බරාබර ගෙන්නේ මිසාල අල්ගොන් සිලෝන ගෝලේරුග දැන් අද දුකිය කල්ගොන් ගියා මහමහික මැච්චෙන් එල්ලක 500 ශ්‍රී ලංකා රුපියස් වගේ දෙලක් රුපියස් අල්ගොන් තුන්ද ඉන්දියා ගෝලේරු අල්ගොන් තුන්ද නඩියේ 500 ඉන්දියා රුපියස් ලක්ෂෙන් රුපියස් රුපියා එවියුගේ ඒ ගොත අල්ගොන් ගියේ දෙහම් මිහාරුස් සෙපුරේ ෆොයිත් මහල් රාජ්‍ය ගෙනසෙස් මිහාරුස් කබඩු ගාඩි ගුණා වාට්ටා ඒ ෆොයිත්
0: එම සාහෝගේ
3: වාහකන්තේ නෙතුණියකස අවුල අවුලතේ මාර්ගෝ නෙතුණියකස් මේ පප්ප කොපරි මාමලත්ත කුඩින් වෙස් මේ මරුවීම මියුච්චි නගානේ නගාගම් බලන්නේ පප්පගේ චහාව
0: එම් වේම බජට් කරොන් විකුරා අතගොර ෆෑසාගේ හරදු කරොම් ගා විස්නෝ
3: මියාර ජජු සහම් මියාර ඉබ්බම් මේ මියාසිට ෆන්ඩියාර ඕගොල් මස්සල උනේ ෆන්ඩියාර හුකුන් ඉබ්බා
0: ආ දවල් මේ සාහෝගේ වාහකන් පහකරොනේ බජට් හෙදුම් මොහිම් මේ විකුරා මොහිම් මේ අතග ෆෑසා හරදු කරොම් ගා හොර්ණ ෆෑසා හරදු කරොම් විස්නන් ජෙහෙනේ මීහොන් ගාත තකති නෝ ne fasta ho the nudan asume kandalan jehena
3: yes yes very good very good TH sekunde waddam yalgo mandi hera yetonda
0: ah dora bona shukriya sha
3: tikan rasalam ne de mahamo bajare mi addu city bara visar enge
0: to enda mosa ma behe daram vidale fote gafdalum firgen koda kon karmi eha bo kon nas visar walena guguras wanakam vidale fote
3: bara baruga de guguri erega patam patam emme mahama bara baruga de guguri rega swara visar
0: vi adwar bona shukriya
1: ಸಾಲಿಸ್ ತಿರಿಸಿ ಕುಂತ ಲವೆ ಆಡು ಹಾಲ ಫಂಡ್ ಏರೋ ಹೆಗಡಿ ಫನ್ಸಾ ಸಿಫ ಹುಣ್ಣಾಣ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් කවමයකු තුගාතුමා දිවෙහි බස් අදා කරා දව.
1: මිනිවන් කවුමක හයා ෆාල් කරුම්ගේ මිනිවන් කමුගේ මුහිමකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 49 kHz medium wave 89 MHz FM band
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්

තිමන් රස්කලාන්ගේ උඩුතකායි බිමායි ඒ දෙමෙදුගා වාහා තන්තනායි තකෙති හක්ව ගොතුග අධි කණඩ අඩුවා පාවා මුද්දදක මෙනුවී නහද්දවමෙ අධි කාෆිරුවේ මීහුන්නේ එවරෙන්නං ඉන්දාර කුරව්වා කන්තක ෆරගස් දේ බයිකේ.

මීහුන් අලුකංකොන් උලේ තකිච්චාමිදු තියබෑ මීහුන් නිකං හබරදී බලාශ එවරෙන් බිමුන් හෙදී කොන් තනෙක්කම් තියබෑ මීහුන් තිමං කලේග පාන දක්කා බලාශෙ නුවත උඩුතන් හෙද්දෙවුමුගා බෑවරුමේ එවරෙන්න වනී හෙයි මීග කුරින් බාවා ලෙබ්වි ෆොතේ නුවත අල්මුගතෙරෙන් මින්වරේ තිමං කලේග පාන තියබෑ මීහුන් ගෙනස්දී බලාශෙ තියබෑ මීහුන්නී තෙදවරින් කම්ගා වානමේ.

අදි තිමන් රස් කලාගේ ආයත එවරෙන්න බයම් වෙගෙන්වා ගොතුගා කියා දෙවේ හිඳු. අදි එවරෙන්ගේ ගාතන් හක්කු බස්හුල් ආ හිඳු. කාෆිරුවේ මීහුන් එ බස්හුලා මෙද බුණුවේ මී ෆාලු වෙගෙන්වා ජාදුවකේ.

0: අහාශය බුණාන රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසී ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
0: අහාශය බුණාන සියාසී මෑදානුගා හරකඇතිරිවා ෆරාත්තෝගේ සියාසී දතුරු අහාශය බුණාන
2: හුකුරුදු මෙන්දරපහ දේජහැර රිපීට් හොම දුහගරේ නො එජ්ජහැර අදි අංගාර දුහගරේ මෙන්දම එක ජහැර
1: එං හස තරස්තේක සාලිස් නොවයි කිලෝ හට්ස් මීඩියම් වේව අදි අටිහ නොයි මෙගහට්ස් FM බේන්ඩ්
0: අහාශය බුණානම්

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිංගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණී නවාරසතේක ෆස්තරස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන්කම් මානපුරාගේ

0: දිවිහිරාජ්‍ය මිනිවන් කවමය ගොතුගාතුම දිවෙහි බස් අදාකුරා දව්
1: මිනිවන් කවුමක හයා ෆාල් කරුම්ගේ මිනිවන් කමුගේ මුහිමොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාලිස් නොය කිලෝහටස් මීඩියම් වේව් අටිහ නොයමෙක් හටස් එ බේඩ
0: දිවහිරාජ්‍යය ගට
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්

0: එෆැනිගෙන්දේ මිහාරය හිංගමුන්ගෙන්දා නසුලු නත්තාල්මුගේ ජරීම තකාගුලිගින් ස්තිවමාරි දවලතා හමස්සා දෙවැදු මේ බේවි වාහකත නොත නුසීදා වාහකත මේ වාහකත හෝග හමස්ක ෆරාතෝ ඉස් මන්දූවකින් වාහතෝගේ එස් බේෆ්ල ගොතුන් ඩොක්ට. හලිල් අල්හයියා බෑරෝඩැන්ු ගෙන්දේ විහමවා එහිසාම සවමෙන් ෆැනිගෙන්දිය මේ හමාස්ගේ ලීඩර්ශිප්ගේ දැන් තිබේ බේෆලුම් වෙස් ඩොක්ට. හලිල් අල්හයියාය ඉතුබාර කරබවා මෙින් බරහම වර බොඩ හමාස්ගේ කංකමුගේ ඉම්බෝල් වඩෑගෙන් වඩන්න බේෆල මේ මිහාර හමාස්ගේ වෙරියක දෙෙන් සියාසි ගොෆි කියනි එන්න මෙස් මේ මගාම ගොතුන් මේ හමාස්ගේ වෙරිය.
1: අද හමාස්ගේ ලීඩර්ශිප මි ාහරු බේෆලක ඉතිහාාවගෙන් දීම කියන දොස්තක පහුන් හම දෙම පාකර බෑ ඉතිහාාවගෙන් දීම පහු වසාග කුරියදිය ස්තුමාර දෙක් ස්තිමාර දෙකොළ ගසා කුරියගෙන්දිය හරකඇත මරුවජකම හිවවා වනිකොම ඉතිහා බේවිගෙන් මිදිය ඉදෙන් රස්සාග හමස් වැරිකංහිග කොමටි වෙස් මිහාරු වාදාපා වායරු මේ ඉන්තිහාබ පහු දෙම් මිහාරු මි අස්ලු හාමවගෙන් මිදනි කොන්කමෙත්තෝ.
0: අද මේ වර මුහෙම කමේ හගීගතුග මැලගුමෙන්ට මිහාරු එකකි වාහකත එක බේෆරුම් වාහකතකා මේ මස්රහුම් පෙන්න මංජරතක බලෑරුග ඒවේ රිපෝර්්තක බලෑරු මීකි බයකු උම්මීතු කොගෙන් තිවිකම් නල් තිපාහකරුත අලුමෙන් නවස් මේ අමාස්ගේ කංකං අධි ගත්්ජායකංක වර ගාත අලුමෙන් බලමින්ද අගුම සීකුරි මිසාලක ස්තිමාර දෙකොළ මේ ස්තිමාරය දවලය ෆලස්තිීනුක බිමුම් බේරු කොල්ලිමකි හමාස් මිෂන් හමාස් ඔෆෙද්දි මෑගනු සබබ එන්නමස් දෙහස් ෆන්සීස් වනහරු ඔක්ටෝබර් මහුගේ දිහවන දුහම අමදු කරම් පැසි එබ්බස්සුම් ඇයි ඇමරිකාගේ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙදුවරවගෙන් මේ හමාසා ඉස්රායිලා දෙමෙදු වාහක දක්කෑගෙන් හමලාත හුට්ටාල එබ්බස් වෙෆ අද ඒගේ තුර එබ්බස්සුමගේ ඇමරිකාගේ ැබැ හිමනාාෆ වස්සාගේ වෙරිකම් මේ කොමටි එක හවාලු කරා. මේ කොමටියක හවාලුක ෆාදී ඒ ඇමරිකාගරේ සුපද්දයකොට පිස් පෝඩුගේ දශුම් මේ රජ්ජාග කොමටිය එක වැරිකං හවාලි කුරුමා මේ ගජ්ජාය බැන්නලකවා මේ ෆෞජ් ෆොනෝම ගජ්ජා අලුම් බිනාකුරුම මේ බෑවරු කංකං හිමනය ගොත ප්ලේනෙ හදායන් ප්ලේන්ගේ එබස්සුම හදායන් ඒක සොයකුරි මිඩිය හරුගේ ඔක්ටෝබර් මහ දිහවනදු යන් අමලු කර පැසි මේ අගුමෙන්න්න මේ හමාස්සුන් හමලාත හුට්ටාලා මදුවගෙන් දිය තවුම ැෙන එම සෙසුවාලු කුරි හමස් කියන බෑම හැදි මේ එමගේ මිෂන් ගෙතෙර එබේද ඇමරිකා මේ හැදි එබසුමග හමාස්ගේ අතු හතියාරු අතුළ ඒකන් තම්ෆිස් කුරමට්ටක පහුන් දෙෙන් එකක දිරාසාත කරවා බේෆලුම් මේ ගබ්බුකුරි ගොතුග බයින ලොගෝම ෆෞජ ගජ්ජය ෆොනෝකි සුල්හ බලට ෆෞජ ගුතුගෙන්තු ඒ මේ ඩොකමට බුණෆෙස් ඉන්නන බැන්න ලගවාම ෆෞජක ෆොනුවට සුල්හ බලට ෆෞජ දවාහන සුල්හ බලට ෆෞජ ෆොනවාෆිය ස්තිමාරි සිෆෑන ජන ගජය පෑබක් පෑබාප හමලාත හුට්ටාල මෙෆා එබ්බසුන් කොම්බෙත්තෝ ය හිලාෆොන ඒ ෆෞජුම් බලාට එක මිහාරම මිහාර හදාාපේ ප්ලේන්ග දසුන් ගත්්ජාග ගායම් කොරංගොලේ ෆෞජුගේ මෑගනු මසක්කතක මින්නනී ගස්ජා තෙරේග අස්කර එකක ඔපරේෂන්ස්ත හිංග හමාස්ගේ මෙම්බරුන් හිවා හයියරුකෝ හමාස්ගේ අතුන් හතිය රතුළු ඒ එමින්ගේ මිෂන් එක එවම හමාස්ගේ හරක ඇතේකම් පරබොඩ මදුවෆෝවා කුල්ලිය කරුමෙන්ට මිෆැනිගෙන් නිසාකති පාකරගොත හමාස්සුම් මේ ගත්්ජාග වෙරිකම් කුරණී මේ දෙහස් හැව්ව නහරුම් ප්‍රශී වකි වෙරිකම ඔන්න හම මේ මිනිස්ට්‍රීත හොරවාම සරුකාරු වෙරියෙන් හොරවා එකමකු ඒ කොමටි වවාල එකමටි වාලි වාලුම් වෙ සවුමෙන්න්න වරබොඩු මේ ශොකැල් ලිබිගෙන්දේ කියන බෑ මේද හමස්ගේ අස්ලු හගේගේ විශ්ණු අරුමට කන්නේගේ එක මිහාරු මියගුණි ආවේරියකු දෙ සතරෝනහාරු මේ යහය සිනවර අවහාර කොල්ලෙකි ඒගේ පොහොන් අධි මිහතන හමාස වෙරියකු අයියෙන් නොකො හොරෆ මේ මෙහාර මෙමහුගේ විහිවන දෝය අයියෙන් කුරි එම මේසා ඉන්තිහාපුකුරි ඒසා වලුමට ඉගෙජේ හමාස්ගේ හරක ඇත්ත නොහුට්ටේකං එමිහුම් කංකම් ප්ලේන් කොරමුන් දියකන් දුරාලා මේ කංකං රාවෑගෙන් මිහාර වැඩියකු ඉන්තිහාපු කිරීම දෙගේ කොමටීතකච්චේ මිහප්තාග ಇಸ್ತಂಬೂಲ್ಗ ಮೇ ತುರುಕಿಗ ಮೇ ಕಮಿಟಿ ತ ಎಕುಲಾಲು ಮಸಕ್ಕೆ ಕುರಾಣೆ ಅದಿ ಕೌನ್ಸಿಲ್ ಹಮಾಸ್ಗನ್ನ ಕೌನ್ಸಿಲ್ ಮೆಂಬರ್ ಇಂತಿಹಾಬ್ ಕುರು ಸೊನ್ನ ಮಿಹರ್ ಎದನಿ ವರಂಬಡ ಪ್ಲೇನ್ ಕುರೆಗೆ ಮೇ ಮೇ ಮೇ ವಾಹಕ ವರ ಕದೆಯ ಏಕೇಕ ಫರಾತ್ತುಕೆ ಬದಕ್ಕ ಹಮಾಸುಂ ಹಮ ಅಲುಂ ಮಿಹುಂಗೆ ಮಿಷನ್ ಮೀ ಮೀ ಹಮಾಸ್ಗೆ ಸಿಯಾಸಿ ಗೊಫಿ ಹಮಾಸ್ಗೆ ಅಸ್ಕರಿ ಗೊಫಿ ಏ ಹಮಲಾದೆ ಹತಿಯಾರು ಗೆಂಗುಳೆ ಗುರುಪಕ್ಕೆ ಹೆಂಬಿಬ ವರ ಬಡ ಬೆಲೆವೆ ಹಮಾಸ್ಗೆ ಹರ್ಕಾಯತ್ತ ವಜ್ಜಾಗ ಇತರ ಫುಳಾವೆಗೆಂದಾಣಕ ಮ್ಯಾ ಬದಲಾಗುಳಿಗೆ
1: ನೈ ಅಳಮೆನ್ನ ಕೊಮ್ಮೆ ವೆರಿಯಕ್ಕು ಇಂತಿಹ ಮೋಫೋ ಸೆಮ್ಮೆ ಬಡ ಮಿಫೆನಿಗೆಂದಾಣಿ ಪುರ್ತಮ ಮುಹ ರೈತು ನ ಮುಹಾತ ಕುರ ಮೆದೆ ಸ್ಪೀಚ್ ಹಮಾಸ್ ಮಿ ವೆರಿಯ ಇಂತಿಹ ಬೊಂಫೋ ಡಾಕ್ಟರ್ ಅಲಿ ಖಲೀಲ್ ಅಲ್ ಹಯ್ಯಮ್ ಯೋನಿ ವೆಸ್ ಪುರ್ತಮ ಮಿ ತಗರಿಯ ದೆವ್ವಾಫ ದೆವ್ವಾಫ ವಾಯರು ಕೊಬಾತೋ ಮಿ ತಗರಿಯರ್ಗೆ ತೆರೆಗ ಫಲಸ್ತೀನ್ ರೈತು ನ ದೆವ್ವಾ ಮೆಸೇಜ್ ತಗಕ್ಕಿ
0: ಮೀ ಅಳ್ಗೊಂಡು ಮೀ ಮೀ ಸ್ಪೀಚ್ ತನ್ನುವತ್ತ ತಗ್ರೀರು ಅಡುಹಾಲಿಯರುಗ ಮ್ಯಾಗಡು ಅಳ್ಗೊಂಡು ಫಾಹಕುರ ಮ್ಯಾಗಡು ಹಾ ಕಮಕ ಮೀ ಇಶಾರ ಕೊರವಿ ಹಾ ಕಮಕ ಮೀ ಕುರವಾಣಕ ಓದೋಡ ನೆದಿಂಗ್ ಎಮ್ಮೆ ಫೊರ್ತಮೆ ಸ್ವಿದಾಳುವಿ ಮೀ ತಿಮ್ಮನ್ನ ಮೀ ಹವಾಲು ಕುರವನು ಜಿಮ್ಮಾಕಿ ಫರ್ಬದ ತಕವ್ಯಸ್ ಏಕಂ ಕೂರಂ ಕುಳದಾನ ನುವಾರ್ಗ ಕಂಕಮಿಕ ಮೀ ಎಮ್ಮಿ ಏಗೆ ಮೀ ಮಾನಮಿ ಕುರವೆಣಿ ಎಹಾವಸ್ ಬುರ ಮಸಕ್ಕತಕಾಯ ತಿಮ್ಮನ್ನ ಮೀ ಹವಾಲು ವಿ ಮೀ ದೆಂಗ್ ಮೀ ಮ್ಯಾಗಣ ಹನುಕ್ತ ತೆರೆ ಮೀ ಫಾಹ ಕೊಲ್ಲವೆ ದೇಖಮ್ಮ ಅಳ್ಗೊಂಡು ಧನ್ಯವಾದ ಎಕ್ಕಮಕಿ ಮೀ ಮೀ ಗಜ್ಜಾಯ ಮಿಹಾರ್ ಇಸ್ತಿಮಾರಿ ಸಿಫ್ಯಾಂಗ್ ಎದೆ ಹಮಲಾತ ಹುಟ್ಟು ದೇವನ ಕಮೆ ಗೊತ್ತುಗ ಮೀ ಫಾಹ ಕುರವೆ ಮ್ಯಾಗಣ ದೇವನ ಕಮೆ ಗೊತ್ತು ಫಾಹ ಕುರಾಣಿ ಇಸ್ತಿಮಾರಿ ಸಿಫ್ಯಾಂಗ್ ಗಜ್ಜಾಯ್ ಭೇಲು ಹೇಗೆ ಇಥುರವ್ಯಸ್ ದೆಂಗ್ ಅಮ ಅವರ ಮುಹಿಮ್ ಕಾಂತತ್ತಕ್ಕೆ ಫಾಹಕರ ವೇಯಿ ಮೀ ಗಜ್ಜಾ ಅಲುಂ ಮೀ ಆರಾಸ್ತ್ ಕುರುಮ ಮಸಕ್ಕೆ ಮೀ ಮಸಕ್ಕೆ ಕುರುಮಾ ಅದಿ ಇಸ್ತಿಮಾರಿ ಇಸ್ರಾಯೇಲ್ಗೆ ಜಲಿತವುಗ ತಿಬಿ ಫಲಸ್ತೀನ್ ರೈತು ಮಿನಿವಂ ಕುರುಮಾ ಮಿಕಾಲ ಮೇ ಅವರ ಮುಹಿಮ್ ಕಾಂತತ್ತಕ್ಕೆ ಫಾಹಕರ ವೆದೆಂಗ್ ಮೀ ಇಸ್ಲಾಮಿ ಗಾಮುತಕ ಮೀ ಹಾಸ್ಯಕೋ ಮೀ ಬೈ ಗಮ್ತೋಗ ನಂತ ವಿದಾಳುವ ಗಜಾಗ ರೈತು ಮೀ ತಹಮ್ಮದ್ ಕುರ ಮುಂದ ವೇನ ಮೀ ಅನಿಯಾತಕ ಅದಿ ಮಿಗೆ ಕೆಕುಳುಂತಕ ವಗುತು ತಹುಗ ಗಜಾಗ ರೈತುನ್ನ ಮೀ ಹಮ್ದರ್ದಿ ಫಾಳುಕ ಎಮಿ ಹುನ್ನ ಸಪೋರ್ಟ್ ತಾಯಿ ದುದಿ ಎಹಿ ತೆರಿಕಂ ವೆದಿ ಫರಾತಕ ವರ್ಬಡ ಶುಕುರ ದಾಕುರ ವಿದಿ ನನ್ ವಿದಾಳು ಇರುಗ ಮೀ ಮೀನನಿ ಯಮನ್ಗೆ ಅನ್ಸಾರುಲ್ಲೋ ಯಮನ್ಗೆ ಮಿಹಾರ್ ಮೀ ಅಸ್ಕರಿ ಅಸ್ಕರಿ ಆಯ್ ಅನ್ಸಾರುಲ್ಲೋಕೆ ದೆಂಗ್ ಲುಬ್ನಾನ್ ಹಿಜ್ಬುಲ್ಲೋ ದೆಂಗ್ ಈರಾನ್ ಮೀ ಇರಾಗ್ ಇರಾವ್ಗ ಹರ್ಕಾತಿರುವ ಹತಿಯಾರೊಳಿ ಏಕೆ ಜಮಾತ್ ತಕ್ಕೂ ಮೇ ಅಮಲೇ ಗೊತ್ತು ಮೀ ಹಮಾಸ ವೆದಿಂಗ್ ಎಹಿ ತೆರಿಕಂ ಹಾಕುರು ಮೀ ಹಮಯಾಯಕು ಅರಬಿ ಗೌಮ್ತೋಗೆ ಅರಬಿ ಗೌಮತಕ ಅದು ಇಸ್ಲಾಮಿ ಗೌಮ್ತೋಗ ಆಮು ರೈತುಂ ಮಗುತಕ ನುಕುಮೆ ಮುಜಾಹರಾಕೊ ಗಜ್ಜಾಗ ರೈತುನ್ನ ಎದಕ್ಕೆ ಹಿವ್ವರು ಏಕಮಟ್ಟಕ ವರ್ಬುಡ ಶುಕುರ ದಕ್ಕರ ಅದು ಕುರಿಯ ಗೊತ್ತಾಂಗ ಹಮಾಸ್ಗೆ ಮಸಕ್ಕೆತ್ತ ಫಶಾಗಣ್ಣೇರುಗ ಅರಬಿ ಇಸ್ಲಾಮಿ ಗೌಮ್ತೋಗ ಎಹಿ ತೆರಿಕಂ ಸಪೋರ್ಟ್ ವರ್ಬುಡ ಬೇಣು ಫುಳುವಾಕಮ ಮೀ ವಿದಾಳುವೆ ದೆಂಗ್ ಹಮ ಏಕೊ ಗಜ್ಜಾಗ ರೈತುನ್ನ ವರ್ಬುಡು ಯಗೀಂಕ ಮೆದ್ದಿಂಗ್ ಹಮ ಗಜ್ಜಾಗೆ ಬಿನ್ ಫಲಸ್ತೀನು ಸಿಮಿನ ಮುಳಿ ಉಳಗ ಅಸೇರಿಯ ಗಜ್ಜಾಯ ಇಸ್ತಿಮಾರಿ ದೌಲತು ಮೀ ಇಸ್ತಿಮಾರ್ ಕೊಫೆ ಫಲಸ್ತೀನುಗೆ ಹುರಿಹಾ ಬಿಂತ ಮಿನಿಮಮ್ ಒಂದೆಂಗ್ ಖೆಂಡಿ ನೇಳಿ ಮಸಕೆ ಕುರಾಣಿಕ ಮದ್ದೆಂಗ್ ಮೀ ವಿದಾಳುವೆ ಮೀ ತಗುದೀರುಗ ಲೇಫ ಹೊತಿ ಫಲಸ್ತೀನು ರೈತುನ ನಸರು ಲಿಬೆ ಶೇ ಎಹಮಿಮ ಬಯಕು ನಸಲು ನತ್ತ ಅಲ್ಲಿ ಎಸ್ ಕಿ ತಮ್ಮೆ ವರ್ಗದ ಉದ್ವಾಣತಕ ಫಜ್ಜಾ ಫಲಸ್ತೀನ್ ರೈತನ ಅದೇಕೊಳ ಹಿಂಗೆ ಕಮುಗ ಅವಿ ಎಸ್ ಎಮಿ ಹುನ್ನಕ ಫಲಸ್ತೀನ್ ರೈತು ಬಲಿಕೊಶ ನುಲಿವೆ ಎಮೆ ವರ ಹಿವ್ವರು ದೇವಿ ಫಲಸ್ತೀನಿಗೆ ರೈತನ ಹಾಸಕೋ ಗಜ್ಜಾಗೆ ರೈತನ್ನ ಅದೇ ಗಜ್ಜಾಗೆ ಮೀ ಫಲಸ್ತೀನಿಗೆ ಏಕೆ ಜಮಾಯತ್ತಕ ವಿಸ್ ಗುವಾಲಿವಿ ಎಬ್ಬ್ಯಾವಂತವ ಅದಿ ಎಮ್ಮೆ ಗುಳಿಗೆ ಫಲಸ್ತೀನಿಗೆ ಮಿನಿಮಮ್ ಕಮಟ್ಟಕ ಮಸೆಗೆ ಕೊರ
1: ಮೀ ಸೈ ಫಹಾನ್ ಕುರೆ ವೇ ಕಮ ಮಿ ಹಮಲಾತ ಬದಲ್ ಕುರು ಹುಟ್ಟಾದು ಮಮ್ಮಿ ವೇವನು ಎಬ್ಬಸ್ಮ ಗವಾಹಕ ಹಗೀಗತು ಗ ಯಹೂದಿ ದೌಲತ ಕೊ ವೇವನು ಎಬ್ಬಸ್ಮ ಕ ಎಬ್ಬಸರಕ ಅಮಲ್ ಕುರು ಮುಂದಾತನೆ ಅಳು ಮೆನ್ನ ಫೆನಿಗೆ ನುದೆ ಗ ಹಿಮೆನೆ ಕಂಕಮ ತೆನ್ ಎಬ್ಬಸ್ಮ ಹೆದು ಎಬ್ಬಸ್ಮ ಹೆದು ಮಮ್ಮಿ ಮೆದೋರಿವಿ ಕತರ ತುರುಕಿ ಮಿ ಎಬ್ಬಸ್ಮ ಗೆ ತೆರೆಗ ತೆನ್ ಆ ಲೀಡರ್ ಗೆ ಇಂತಿಹಾಬ ಪೌ ಮಿ ದೆವ್ವಿ ತಗರಿಯರು ಗ ಮಿಕಮ ವೆಸಾಲಿ ಅಳು ಅಲಾ ಫಾವಾ ಕಂ ಫಾಹ ಕುಲ್ದೆವೆ ಕೊಬತು ಮಿಕಮ ಗೆ ತೆರೆಗ ಫಾಹ ಕುರೆ ಮುಹಿಮ ಕಮಕಿ
0: ಅದೆ ಅಳು ಮೆನ್ನ ಮಿ ದೇಹಾಸ್ ತೇವಿಸ್ ವನಾಹರಿಗೆ ಅಕ್ಟೋಬರ್ ಮಹುಗೆ ಮೇ ಅವ್ವಲ ದೋ ಫೆಶಿ ಇಸ್ತಿಮಾರಿ ದೌಲತು ಗಜ್ಜಾಯ ದೆಕೊಳ ಎ ಫೆಶಿ ಉದುವಾಣು ಗೆತೆರೆ ಅಳುಮಿಣ್ಣ ಫೆನಿಗೆಂದಿ ಏಕೇಕಿ ಮರಹಲಾತವುಗ ದೇತಿರೆ ಕುಂ ಮೀ ಹಮಲಾತ ಹುಟ್ಟ ಹುಟ್ಟಾಲಾಫ ಬೈ ಕಂಕಂ ಕುರಮುಂದೆ ಅಸೀರು ಬದ ಕುರ್ಮ ರಹೀನು ಬದ ಕುರ್ಮ ಮಿಕಾ ಕಂಕಮೆ ಎಂ ಕೊಮ್ಮೆ ಫಹಾರಕು ಇಸ್ತಿಮಾರಿ ದೌಲತು ಖಿಲಾಫ್ ವರ್ಡ್ ಎಮಿಹು ಎಬ್ಬಸ್ಸುಮ ಖಿಲಾಫು ಕಂಕಂ ಕುರಂ ಫೆಶಿ ಮಿಸಾಲಕ ಮೀ ಬಲ ಮಿವಗುತು ಮೀ ಹಮಾಸ್ ಕೆ ಎದ್ದಶುಗ ನೆತೆ ಇಸ್ರಾಯಲ್ಗು ಎಬ್ಬಸ್ ಮಿಹಕು ಎಬ್ಬಸ್ ರಹೀನು ಎಮ್ಮೆ ಮಿನುವಂಕುಲ್ ಏಯ್ ಮೀ ಎಬ್ಬಸ್ಸುಮ ಹೆದುಮ ಇಸ್ರಾಯಲ್ ಡಿಮಾಂಡ್ ಕುರಮುಂದಿಯ ಎಕ್ಕಂತ ಏಕಂ ಹಮಾಸು ಎತ್ತಿ ಫುರಿಯಮ ಕೊದ್ದೀವಿ ಏಕಂ ಎಹನನ್ನು ದೆತ್ತೋ ಮಿ ಹಗುರಾಮ ಫೆಶೀಸ್ವರ ಅವಮನ ಫೆನಿಗೆಂದಿಯ ದೆತಿಂ ಫಾರೆಗೆ ಮತಿಂ ಮೀ ಹಮ ಹಮಾಸಾಯ್ಕೊ ಎಬ್ಬಸ್ಸುಂತಕ್ಕೆ ಹದ ಕೊಮ್ಮೆ ಫಾರು ಖಿಲಾಫಣೆ ಮಿಹಾರ ಯೋತಿ ಅಮೆರಿಕಾಗ ರೈಸ್ ಮೆದುವರಿಗೆ ಹದಾಫೆ ಮೀ ಎಬ್ಬಸ್ಸುಮೆ ಎಬ್ಬಸ್ಸುಮೆಸ್ ಮಿದನೆ ಇಸ್ಲಾಮಿ ಗೌಮ್ತವ್ಗೆ ಬೈ ಗೌಮ್ತ ಮೆದುವೆರಿವೆಗೆ ದೆಂಗ್ ತಿ ಫಾಕುರಿ ಗೊತ್ತ ಗತರು ತುರುಕಿ ಮಿಹಾರ್ ಮೆಹ ಅದಾಫೆ ಬಸುಮ್ಗ ಮುಹಿಮ್ ದೌರ ಅದಾ ಕೊಫ ಈ ಹಮಾಸ್ ಎಗ್ಗಲಕ ಎರೋ ಮಟ್ಟಕ ಏ ಗೌಮ್ತಕುಂ ಇಸ್ ದೌರ ಅದಾ ಕೊಫಾಣಿ ಎಮೇಮ ಏಕಮಕೊ ಮಿ ಮಿಹಾರ್ ಮಿ ಫೆನ್ನನಿ ಮಿ ಮಿದಿಹಾರು ಮಿ ಅಮಲು ಕುರಂ ಫೆಶಿ ಎಬ್ಬಸ್ಸುಮ ಹಮ ಎವ್ವೆ ಸ್ವರಕ ಏಗ ಎಬ್ಬ ಕಡಾಳ ಫುರಿ ಕಂತತ್ತ ಫುರಿ ಅಂಕರ ಮಿಸಾಲಕ ಗಜ್ಜಾಗೆ ವಕಿ ಮಿ ಸರಹ ವಕಿ ಹಿಸಾಬಕ ಫಹತ ಇಸ್ತಿಮಾರಿ ಸಿಫೆಂ ಬಾಲಂಜೆ ಫೇಸ್ತ ಕ ಬಹಾಲೆಂಗ್ ಎಮಿ ಹುಂ ಫ್ಯಾಬಂಜೆ ಗೊತ್ತ ಅದಿ ಗಜ್ಜಾ ಇನ್ಸಾನಿ ಹಿ ಎತ್ತರ ಕುರುಮುಗೆ ವಕಿ ಅದದ್ದಕ ಎತ್ತರ ಕುರಂ ಕಂಡಾಳ ಫೈ ಬೈ ಮಿ ಅದಿ ಮಿ ಹಮಯಾಯಕೊ ಮಿ ಹಮಲಾತ ಹುಟ್ಟಾಲು ಮೀ ಮಿ ಮಿ ಕ ಮೀನ್ ಎಬ್ಬಸ್ ಕಮ್ ಆಮ ಮೀ ಎಬ್ಬಸುಮ ಹಿಲಾಫ ಮಿಹಾತ್ ಗಾಗಂಡಕ ಮೀ ಎಬ್ಬಸುಮ ಅಮಲ್ ಕುರಂ ಫೆಶಿ ಎಮ್ಮೆ ಫಹುಂ ಮಿಯದ ಎಬ್ಬಸುಮ ಅಮಲ್ ಕುರಂ ಫೆಶಿ ಫಹುಂ ಗಾಂಡಕ ಮಿಹಾ ಕವರ ಗಿನ ಮೀಹುಂ ಶಹೀದ್ ಕೊಲ್ಲಾಫೆ ಎತಂ ಹಾಸ್ ಬೈಕು ಜಾಮ್ ಕೊಲ್ಲಾ ಹಾ ದಿವಸ್ ಇತುರು ಬಿಂತ ಹಿಫಮು ಹಿಫಮು ಹಮ ಕುರಿಯಜ್ಜೇನಿ ಮೀ ಅದಿ ನುಯ್ತಾಕ ಮೀ ಬೊಂಗಳನಿ ಮಿಸೈಲು ಹಮಲಾದೇನಿ ಬೊಂಗಳಾರು ಅಲಿಫಾಮ್ ಬೊಮ್ಮಿ ಸಳನಿ ಎಮ್ಮಿಮ್ಮ ಮೀ ಮಿಖಾಲ ಬ್ಯಾವರ ಉದ್ವಾಂತ ಹಿಂಗಮು ಎಮ್ಮಿಂಗ್ ಇಸ್ತಿಮಾರ್ ಫುಳಾಕರು ಮಿಗೆಂದನಿ ಎಹಮ್ಮೆಗೆ ಡಾಕ್ಟರ್ ಖಲೀಲ್ ಹಯ್ಯ ಇಲ್ತಿಮಾಸ್ ಕುರವ ಮೇತಿ ಮೆದುವೆರಿಗಿದವರು ಅದಾಕುರಿ ಗೌಮತಕ್ಕ ಮೀ ಎಬ್ಬಸುಮ ಇಸ್ರಾಯೇಲು ಕಿಯಮ ಕುರುವಾಶೆ ಎಮಿಹು ನಾ ವಾಹಕದಕ್ಕಾಗಿ ಮಿಹಾರ್ ಮಿಹಾರ್ ಹಗೀಗತ್ತುಗ ಫುರ್ತಮ್ಮ ಫೇಸ್ ಅದಿ ದೇವನ ಫೇಸ್ ದಿವಮಟ್ಟಕ ಕೊರಂಜೆ ಮಸಕ್ಕೆ ಕುರುಮಶ ಇಸ್ರಾಯೇಲ್ ಹಿಂಗ ಉದುವಾಂತ ಹುಟ್ಟುಮ ಇಲ್ತಿಮಾಸ್ ಕೊರವಿ ಮೀ ಏ ಗೌಮತ ಮೆದುವೆರೆಗೆ ಹೇದಿ ಎಬ್ಬಸ್ಸೊಮ್ಮೆ ವೀಮ ಮೀ ದೆಂಬೆ ಸೆಕಂ ಕುರೆ ಅವಮಿನ್ನ ಮಿದೇತರ ಅಡವಿಯಂದೇ ಮಿಸ್ರುಗೆಸ್ಕೊಮ್ಮೆ ಸರಕ ವಾಹಕದ ದಿಗ ಏನು ಸೆಕಂ ಕುರಿಯ ದಾಗುತ್ತೆ ನುಯ್ ಇಸುಮಾರಿ ದೌಲತು ಎಮ್ಮಿ ಹುಂಗೆ ಗೊತ್ತುಗೆ ಹಿಪಾಟ ಮಿತಿಬೇನಿ ಎಮ್ಮಿಮ್ಮ ಏಕಮ್ಮ ವರಬಡ ಇಲ್ತಿಮಾಸ್ ಕುರವಿ ಮೀ ಮಿಕ ಹುಟ್ಟು ಅದೇ
1: ದೆನ್ ಹಮಾಸ್ಗೆ ವೆರಿಯಕ್ಕೂ ಇಂತಿಹ ಬೊಮ್ಮಕಿ ಮೀ ಯಹೂದಿ ದೌಲತ ಮತ್ತು ಇಸ್ತಿಮಾರಿ ದೌಲತ ಮೀ ಕುರುಮತಿ ವಾವರಬ್ಬೋಣ ನಾವು ಮೀ ದೆಕ್ಕಮ್ಮ ಎಮ್ಮಿ ಹುಂಗೆ ಬೈ ನುಸ್ತಕು ವೆಸೆ ಬಾ ರಿಪೋರ್ಟ್ ಕುರೆ ಏಕಮುಗ ಯಹೂದಿಂಗ್ ನಾವು ಮೀದ್ವ ಅನ್ನೋ ಕಂಬೋಡು ಅಂಜೆ ಸೌಬೆಂಗೆ ಬಸ್ತು
0: ಹಗೀಗತ್ತುಗ ಮೀ ಮಿದಿಯ ಮೀ ದೇಹಸ್ ದೇವಿಸನಾರಂ ಫೆಶಿಗೆ ಅಜ್ಜಾಯ ಮಿಹಾರ್ ಬಲಾಲಾಣಮ ಎ ಮಂಜರು ವಿಡಿಯೋ ತಕ್ಕ ಫೋಟೋ ತ ಬಲ್ವ ಬೇಫುಂಡಂಗೆ ಗಜ್ಜಾಯ ಹಾಲತು ಮಿನ್ಸಾನು ದಿರಿ ನೂಳವೇ ವರ್ ಎಮ್ಮಿ ಹುಂಗೆ ಬ ಕುರೆ ಗಜ್ಜಾಯ ಅದು ಮಿಹಾರ್ ವೆಸ್ ಆಮ ರೇಯಾ ದುವಾ ಲೆಗೆಂದನಿ ಕೊಳಂ ಹುರಿ ಇಮಾರಾತ್ ಫೆನ್ನು ಎತ್ತನೆ ಗೊವ್ವಮು ಗೇಂ ಹುರಿಯ ಎತ್ತನೆ ಗೊವ್ವಮು ಮೀ ಕುರಿಯ ತಾಗವೆಸ್ ಬಯಕಾಸ್ ದಿರಿ ಒಳೆ ಫುರ್ಸತ್ತು ನುರಿಬೇ ಗೊತ್ತ ಎಮ್ಮಿ ಹುಂಗೆ ಕಂಕಂ ಕುರಮಂಗೆಂದನಿ ಎಮ್ಮಿಮ ಮೀ ಗಜ್ಜಾಗ ಮಿಹಾರುಗೆ ಮೀ ಹಾಲತ ಬಲಾಯರುಗ ಮೀ ಅಳಗುಮೆಣ್ಣ ಮೀ ಫೆನ್ನನಿ ಮೀ ಎಮಿ ಹುಂ ಮೀ ಎವರು ಕೊಫ್ಫದೆಂಗ್ ಎಮಿ ಹುಂ ಹೀ ಕುರಿ ಅಳುಮೆಂಗ್ಕುರಿ ಸ್ವಾಹ ಕುರಿ ಹಮಾಸ್ ದೆನ್ನೆತೆ ಮೇ ಏ ಹಮಾಸುಂ ಕುರಿಂಗ್ದೆ ಮುಂಗೆಂದಿಯ ಕೊತ್ತ ಕುರಿಗಳುಮೆ ಫೆನುಣು ಮೀ ಗಜ್ಜಾ ತೆರೆಯಿಂಗ್ ಮೀ ರಾಕೆಟ್ මේ අද ෆහොම් මිසයිල්ත වෙස් ඉස්රයිල්ුගෙ තෙරයත් එමිහොම් ෆොනෝම් දිය ඒග සවබන් ඉස්රයිල්ුගෙ අවත්තක ගෙල්ලුල් ලිබි මේ මිකහකංක හිංගාදිය. එහෙනමස් මිහාරු අල්ගුමනක එවන්සරෙන්ඩු ෆෙන මේ එමිහම් මනාගතුන් එමිහම් යර ගෑනක ගත්්ජාගේ මුලි බිමුගේ මේ ෆස්තොලස් ෆහන් ඉන්සත්ත එමිහුන්ගේ කොන්ට්‍රෝ දශ ගෝති එමිහුගේ කොන්ට්‍රෝ දශ ගෙන්දිය හොරිහා සරහද්දිග එමිහුම් බුණාගතුන් බිමොඩීගේ බිංගරස්ත මිහුන් අත්තාලෑ කොංකුරීට අලාගේ එතන්ත බද්දා මේ මිහුරයක්කම කොෆ්ෆි මේ බිමුන් බිමු අඩීග දෙමිහුගේ ටාගටක හැදිය පහැන් ඉසත් ගද්දාගේ මුලි බිමුග හැදිය පහැන් ඉන්සත්ත බිං ඒ ඉස්රායිල්ග බිමුගතුග හදම්බගේ මිහාරය මසයි කරන්න. එමෙම ඒ හිෆා හොරිහා හිසාබ හමාස්කව සරකාත නොහිංගානකම මේ බලෑගේ එමිහුන් තිබී එන්නමස් මෙහෙන නුම් මිවීකි. හමාස්ගේ ලීඩර්ක ඉන්තිහාපුකු වී හිසාබුන් එමිහුන් නැගිජ හමස් අදිය බොයික්කම එකකුණ සලුවන්ට අබද සුමුණවාහ කැමි හමස්සකි ෆිකුර රස්සීරු එම කුඩ තුත්තු කුද්ජාවස් හමස්ස තායතුකර එම දෙහස් හවනහාර පලස්තීනු බේවි ආම ඉන්තිහාපුග පලස්තීනු ගානුන් හදා මජිල්ලිවක මෙජෝරටී හමාස ලිවිග ස්මල් හනයා බොඩොදීර්ක වඩන්නේ හුළඟ ඇමරිකාය ඉස්රායිල එකං හාජම් නොයි නොුවේම ප්‍රශක්කොග ආහරෙන් හා දෝතරයක හම්මී හවාස්ගේ පලස්තීනු ගොව හමාස්ක වෙරික මට්ටාලි ස්මල් හනය ඇඹුරි ගල්දෑ වඩායක මක වෙරිකම විලන් කරම හගියුතු මේ කම් වීසාාව ඇමම එමිහුන් හී නුකුරේ එමිහුන් හීකොරේ එමිහු තිංආරෙන් හා දොස්තර මිදින් හවලාතවග සවබුන් හමාස් බලිකශීව නිකමැතිවේ එමිහුන් හිත්තම් මරුවේ වලසේ රයිතුන් ආම රයිතුන් ගජාග රයිතුන් වෙස් මේ හමාස් එවෙස් උම්මීද දෙන්න එක්කං බලයගෙන් තිබී එහෙන නුම් මිවීකි. ආ රූහකය කළුමෙන්න්න මි ෆෙනගෙන්දිය දෙමිහු මෙයාර සැබ තුමතුකුරේ තුරුකීය වෙසේ හමාස්ගේ මිහුන් ගෙන්ගොස්කින් තුරුකීග අතියාරගේ ඩ්‍රෝන්ගේ තම්රීන් තකා මිසයිල්ග තම්රීන් තැමියුම් හදමුන්දාකම ස්තිමාරි ඒ දවලත්තුගේ එකක වසීලෙත්තකු මිහර පතුර වාහකත එන ස්තුරකින් වාහකත දෝකරේ ඒ හමාසුම් මරජස්සාලාපති දෙමිහිම බලනී ඒ ලුබ්නාන්ගේ හිස්බුල්ලෝ ගොත දේතෙරක එම පාත ජෙහිලාා එවර වරුගොතකො පදැන් කුරියෙන් මිජයනි ජේරුග එමිහම් බිරුන් සිස්සයන්දාවර හමලාඇතක මිදේ එමම ඒ එහෙන් කම බලෑම් මිතිබි එමම හමාස්කේ ලීඩර්ශිප්ප බේෆලොකො වඩායගතුමා අද ඒ බේෆුලකී එමිහු මිහත්තන හමලාද අවහාර කොල්ලි ලීඩරුන්නා එ ෆිකුරුග බේෆුලක වීම අගේතු එමිහු වරක් කම්බෝඩ ෆෙති ඉස්රයිල්ගේ සරුකාරුගේ බාර නොන්න මිනිවම් මීඩියා වසීලෙත්තකුන් විවාහකත ඒගොතයි බ ෆතුරා එමිහුන වර බොඩ සිහුම ගෙනු එකම මේ හමස් ඒගමානක අලුම් හමස් සෆත රුකුරවාලයග හම එමිහුුණා දෙකොළ නොකුන්නානේ ඒ බිරු එමිහුන ගොති එයි හමාස්ගේ එවස් බේෆ්ලොකි එමිහුන් මේ ලුයි ගොතක දුකුල්ලා බේෆ්ලොකන්ව එයි මිසාලක බල හමාස් බලි නුකරවට එකම ඒකි ගෞවෙන්නු හමිහතුක හතියාරු හතියාරු දේන එවස් කොතෙන්න වශයගෙන් බද්ධාමයන්නනි හම එකනි රෆහ දුරාශී ඉන්නනි මිස්්‍රුගේ මූග එතම් වෙස් බන්ධු කොෆෝර හැමම කීනගේ මෙම හතියාරහ ගන්නන්නේ හතියාර එතෙර කුරණි එමි උන් අදස් නොහෝදේච්ච පසිල්ල ගොත මියති බිමවාඩියගේ මේ උපදනීතු හමස් ඇවති මොලති ඉංජිනීරුන් ගත එමිහුන් අමිල්ලයම රොකට් සයින්ස්වරින් එපති මෙමිහුන් එච්චි උපදන එක මිහුන්න දෙ ගබුල් කරන්ු හම බිමෝඩි බලන හුරියාදීමයක සැවිම වර බොඩ සහම ශෝකෙ ගෙන කමකක් වී ලීඩර්ශිප බේහල කොඩන්න දෙ එහෙමීම දෙ එමිහුන ඇගේ තිමන්නා මෙන්න එමිහු කුරවති ලානක එවර වරුගදකු
1: අද හම වර බ ශක්‍රයග සයිර මුහම මවදු මත්තක ස්සකර හසක හමස්ගේ ලීඩර්ශිප මේ බදලායකු දෙම් කම් වගෙන් දාන බය ගොතුග හක සම සයි ශාරකර වැපර බොඩ් ශක්‍රයන් ගතවේ මවදු මතට්ටක අද දුනිය කලෙගම ප්‍රග්‍රම් ගල්ම මේ බලාලි හමස්ගේ සියාසි වරයාගේ මගාම ඩොක්ට. හලියද හයියා ඉන්තිහාබ කරුන් දෙම කමග මුහම මවදුමත්තක ගෙනස්තවන කමග ේදක මහ සබම ප්‍රග්‍රම් මලහවක වලන බජර දුහකගද ස්සලාමලෙකුම්.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරේබුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ සබ්බීස් වන දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් ගෞමය ගොතු ගාතුමා දිවෙහි බස් අදා කුරා දව
1: මිනිවන් කවුමක හයාල් ෆාල් කුරුම්ගේ මිනිවන් කමක මුහි මොක
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාලිස් නොය කිලෝහර්ටස් මීඩියම් වෙබ් අටහි නොය මෙක් හර්ටස් FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා
2: මිනිවන් උෆා තුම්බගේ දිවෙහි මෙහෙසා කොල්ලමා පිනි රෝලි වැජි ලාශරම් හෙදිද මිනෝ මුගෝ
1: ෆෝනි කරුණ
3: අනිකාස් බප්ප හුට්ටාලිය ಫಲ್ಕೇ ಲಿಬೆ ಹಾಸ್ಕಂದಿಯ ಇತುರ್ಬ ಮುನ್ನೆ
1: ಮಮ್ಮ ವಾಹಕ
3: ಪೆನ್ ಲಿವೆ ಹಿಂದು ಮಾಬಣುಂ ತೊಳೆಮುಂ ಎದಾಯಿರು ಹೀವೆಯೆ
1: ಜಹಂ
4: ಯಹ ಗೊದ್ದುನು ಕೊಂಗುಳೆ ಕಣ್ಣುಮ
3: ರೋಯ್ಫಾವಾ ಅಡಕುಂ ಸೌದಿಯಾ ಬುನ್ಯೆ
1: ಮಿಫದ ಅಸರುಗದ ರೀತಿ ವಾಹಕತ ದಿವಿರಾಜ್ಯಗೆ ಅಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲು ಮಿಹಾರು ಅಡೋಸ್ವಾಲಿ ಫೇನೆ ದಿವಿರಾಜ್ಯಗೆ ಅಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವಾ

0: කුන්දමාලව වාහක දෙක්කෝ
1: රේගඩු එගාරැම් බාරිය ස්ටඩියෝයෙන් වකුතු. සබ්බිස් ජුලයි
0: දිවිහරාජ්‍යයගේ මිනිවන්දුවස්.

0: ඒරේවෙස් සිසාබේ පුුණ්‍ය රඟලවන හස්කාර හිසාබකමය හිඟ මුදල් නිතමි තෑබ හම පාරපුරි මතීග බෙ ෘකෂ ඉඳලෑ වාහද කලන ස්ලාමලයකුම්
1: වාලයකුන් සල්ලා
0: කෝබෙ ල
1: හසන්නසි
0: ඒ කොල්ලනි
1: මෙතා ද ආයිලාමිලක ෆිඩි කොල්ල මෙතන ජස්සාද
0: ආමක සන්නන් තමි
1: දේතර තරෙන් ජස්සාද
0: ඒ කොංගම කොංකොන් කන්තත ඒගම ඇසුලෙන්
1: දෑම් ෆූහි පිල්ල වාලාදැන් කොඩකම් මජා කොල්ද හතා
0: මේ මිරය කොංකම කොරි
1: මිරේ දැන් ඇස් දැ කමරන්න කොරද මේ අගතල දැන් ඉන්න නිදව දැන්
0: ඒස් කමක යම ඒරුන්තයෙන්මගේ හියාලා චිලිවි මශ්වරා කොරවේ මෙන්ගේ මේ එක්වරිකන් ගුළුම් බදෙවා නිස්තෝ මෙකොත තිබීමෙන් කියන මිකන් ඔන්නන ආම ආම ගොතික අන්න ගොතක් කොම හප්තෑ ගැසමි බුරාසතූ කරේ
1: නොමකන්නේ නොද ආදවරෙකු යමාන්නන්ද ලකුත වතියම ජස්සාදම
0: වජිපාගේ ගොතුන් මේ ආදවැනි මදුන්ද මිරියල්ගුව මේවාහකෙස් මේ ශෝග මේ වාහක දක්කමුම් මේ දැනේ මේ වක්කමුගේ මස්සල්තැක් කීව බය මේ ගෙනවන අල්ගුවෙන්ග මුජතමවග අම බර ගෙනන් දෙකවේ වාහක මේ මස්සල්තැක් ගෙනවා වහ වක්කමා ෆේරුමා මුජතමවග අමාංකා මේ රක්කාතිරිකන් නගාල පරදුන්ගේ මාලි අදි නක්සාණය නුව තෙජ්තිමයි අම ජොහම බොඩති ගෙල්ලුන්ත කෙල්ලි බේකම මේ කම කීද මේකම සලාමේ වාන් අල්ගුවෙන් කොන්කම තොකොල්ලන්
1: ඒක අරගණ්ඩ අරගණු අරගන පුුණන් ගොතේ වගේ වක්කන් කොරා මිහුන්න තිබුණා මිහුන්න වගේ මුදලිෂ තැන්තන ගෙල්ලුන් දෙ මෙන්න ඒගේ දේන්ජේ හක්ගු අදපු නුදවේකාය වාකයකි ඒ එබෑ පාරාම මස්සදාය ගෙන්ගොස්සේ දෝ ජද බද්ධාවන දෝ
0: එබ දිමාවේ මස්සල් තැක වෙස් මේගේ සබබුන්ද එහෙ මමි මිසාක ඒකාල් කංකන් මේ කුරාණම සාමිල්ල පර දෙක්ගේ හැසිතුන් කොකම කරවේ
1: ඒ අලුගර්මණ මිසා වක්කන් කොරන් ඔලේ මේක ෆෙනේජන මාඩුගන්න පොදුන්න වාගේ රිපෝට් කරවෙන්නේ දෙවගේ කම් හුට්ටුව මිස්මසෙක් කර විදාන අලුගන වෙන්න දැන් අනගත මෙයා ගේ මිසාලක බොනියගේ නුකමකෙන් දානෝනි චුට්ටි තකක් දා ඉරවෙස් ගේක දොර ෆද තන් තන් රංග තලු දෙයි ෆෝරිටෝ චෙක කොබලා හදේ ඒ අලුගන ගබල කම්
0: යාර චුට්ටි දොසර මේ මිකල් දොසර ගමිකා කන් කන් ආම් වාණකම වරක්ගෙන මෙහුම් බුනේ දෝ කියනගේ තිගේ රක්කාතරිකන් කියෙන හොන්නනේ
1: ඒගදැ හම රංගල බුණන ගෝහෙන්නුම් අදී රාධ කොරවේ අදීවක් කමෙන් හම ගෑස් කෝ ගාපකානය
0: එකවිට වරුගදවන්ට
1: රාධ කොරේ
0: එක ටවිය එහෙම වරුගදවන්න එහෙමීම තැයි
1: ඒක ස්වේදාන දෝ
0: එහෙමීම සංහී වනි දෝ දෙන් මිපද මෙහන බුණලානි කීකේ එබුණ මේකන් හොට්ටුවන් මිහර බුණ එච්ච බුණනම මුජ තමයන් එච්ච බුණනම්
1: ගානවා කිය වක්කන් කොඩා ආගු අද බුණ දීන් එකන් රංගල නවාන
0: අද පුස් දේවියද
1: දේන්ජය ගුරවානුක සංගා පෝවේ වක්කන් කොඩා මිවුන්න එක හක්ගු අද පහම දේශයවාකයක වක්කන්
0: එහම එකාල කංකමුන්නේ මේ සලාම වෙවේනේ ආර්ගුම එම මසකය කුරන් විය මේකම දුරු කුරන්දෝ එහෙම මෙහම
1: ආද
0: බඩ ශුක්‍රියයන්ගේ ප්‍රෝග්‍රම්ක බෑරලීම රිත් ලවේ ජහල යෙදි පෝතිද
1: ඔොබේ
0: හස් කුරාණ
1: ආයිලා හුරිය ඇමන්න මිතාතිව රට්ටීම
0: අර බොඩ ශුකුරියයන්ගේ ශෝග බෑරිවෙලීම අදේ උමිකාණක සම කොමිස් තැනකො දෙමවානකම
1: රාධ කුරවේ
0: එම ලව ජාල පනික සල්ගුම බදදු කුලාන ඉතුර බෑවිලේකා වහක දක්කාල වර හික්්‍යයාමලි ලවය මෙජහදෙන්.

මිහෙදුම් නූරා යවරක් ගුලේනි. මාදම පේරෙන්ට යදාරු නූරා ෆෙන්නාලි එම් මෙ ලෝබි කුච්චාකි ගොතුක ඉංශාලෝ යාලෝ මේලාය මිපද දුවහෙ දෙක්කේ කමට්ටකා හාස් හාස් වශන් ශුකුරු වෙරිවා. අල්ලෝ මේලායන් හමල් කුරවි අමානාත තා අපද රක්කා තිරිවාන ඉංශාලෝ. මේ කමක දෙමි හුරුමගේ හෙවතා ඔෆීක් මෙම්බරු කුරවාශී.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම් තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වෙනි
0: දිවිහි මිනිවන් කන් මාන කුරාගේ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් කවමය ගොතුගාතුමා දිවෙහි බස් අදාකුරා දව
1: මිනිවන් කවුමක හයාල් ෆාල්කුරුම්ගේ මිනිවන් කමක මුහි මොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 49 kHz medium wave 89 MHz FM band
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්

0: මෙම හදදෝසේම මයිතාන්න තාකා බත්ති දිල්ලා කාච්ච දැන කවලුලා ගබරු අමාන් කොරන්. එහම ෆාතිහා කියවනයේ එකම ෆාතියා කියවක ඒ ෆාතිහා එයවරුණම මේ සොරතු ෆාතියා තමි කියන ඇන්න අල් ාතියනොත ෆාතියා කියවම කියන හන්නු තුන් තුන්ජින සලවස් කියවා ඒරු බාරදෝස්කෙක් මේකී දීනු තරෙක් හිමෙන කන්තත්තකෙන් නඕනේ. අස්ලකි මේ අවුණ මෙන්න මියහකු මරුම පොහ මයිතා මරුම පොහම ඇති ඒනගේ අමල්තක් කැඩිගෙන්ද කුරවාන් ගල්ලෝ අල්ල ත ලින්සාන් ඉල්ලා මා සහ වන්න සෞස උසය පුර මානයකි එන දුනියගේ දිරිහුරි හාලු ගැන කුලකම්මකේ එන දෙෙන් කබ්වලු ගැන පුරි කන්තම ඇති හදේසුගේ බැන්ගේ එං හදේසිකවති තිංකම ඒ එක්කම කියනගේ දෙමිගම් බා සදගාත මනයකි මිස්කිත බිනාකුරි නිය මදර සාද මුස්ලිමන ෆාදාක් පෙම්වල නව සදි ා ඒ ාදා ලිබෙන ගොතු ද සදගතු දෙමිගම් බා සදගා දෙ මෙන්නන ඒන මන්ාකරන ල්මකේ දැන් එනගේ හෙවදවා කොත් දෙ සාලියෝ දරියක්ක. දැන් කීත්මා නබිය සල්ලෝය සල්ලම මේ කලේපාන දෙක්කවේ ගලේපාන අසු මීල්නර විදාාඩුවනි මූජිසාතකයා දෙ කලේපාන ඉල්ලහ දැක්කවේ මේ හිස්ස මුද දෙගබර කාසාාවලි ගැදිය තන් එගතර කලේපාන එක් ගබරු ගෙවරියකි දෙබොඩවා මිය අන මියකි කොඩක්ම දීම රක්කා තිරනවා දෙ කලේපාන් බෙල්ලවි දුනියග එබහරිත දා දරිය කොරත්ය එක දෙන්න වී එකුද්ජාක දවාකොරා සතකා කොරා දෙ කලේපාන් මේ රලා කදුරුකෙක්ගේ දෙ ගොෆිගන් ඔෆිගන් මානයකි ඔු මේ නට්ටෑගෙන් උපරාප ජෙහි දෙඒේ ගබරුග ජස්සා දෙන්න ඒ දිරිහුරී හයිදකු එ කබ්බුලදාම් ලුයිවාන එහෙවේම ෆාතිහකිවම නැතේ හද්දුව සාඩිස් තුවස් මිසාලක කතිම් මේ සාරි සතතිම කරමාගුණම කුරී දමන කරමුණා කන්දත්තකෙම ඒ ඒ මේ මයිතාය මේ කබ්වලගම ස්ටික්ෆාරකුම් රහමුණ දවාකරු ඒ කබ්වල ගවගම සේ මයිතා එදේ කන්දත්තකින් එබහරි ඒන ස්ටික්ෆාර කරුමා අද එනගේ මේ දරඥයක්කම දරණය අවාදාකරු ඒ කිත්මා නවිය සල්ලල්له හලි සල්ලමගේ සුන්නතුවන්ගේ කලේපාන් අස්ලු එමීහාගේ කශියනු කුණිවෙද කරාමාතර කට්ටකා එන කටියනු කුණිවෙදානැති ඉන්සානයක දිරිහුරීරුවස් එන පුරාණ වන්නේ එක දුනියක දිරිහුරීරුවස් ඒ හාලුගේ සේනය කරාමත්තරය මරුමපොක් කරාමත්තර මිහක වාතීව එන අවහ බොල්ල එනුන්නම එක ලේපාන් මේ දනං්‍ය තින් දිරුහම වානක දනවගෙන නමාදනුකර අදාකරන් දෙෙක් ඒ මිහෙ ගාදම දරි හක්ගකවද නුපුත් අල්ලෝ සුහන් වතාල නුපුත් සවපාව යදම් දර මාපනු කරායිද මෙම අවුණ මෙන්නක ඇගේ කනත මි තාරිහකි මේ ඉස්ලාම් දීනු ගතරෙන් ඔක් කම නොනෑ මිකුරී දමානුග කරමුන් ආකමක්කම ගා විසන් පාතිය මජත අට්ටකා ගුණම කොද්දැමිකමකි මේ හෙවකමක් කොප දවාකරුම් සදගාතක් කොම දවාකරුම් ඒ දවායින් ස්ටික් ාර කරුම් ඒග මන්තා කරන්න ල්له හල
1: ගානක සිතු බැල කකුල අල ශරිී සමද කො ශරිී අද ශරිී අල්ලි ශරිීත දාල කොබ අල්ශරන් අමිකන් දැත මේ අරවාදකන කොබ ස්වාලකි අවශ්‍ය පැද්ද වර් ශෙක්
0: ද අවුණු මේක දෙන් අසු මේ හදස් තෙමිගෙන්වා මේහෙක හොකුම්තන් අදත්වන පේ ජාපන්නේරු එන අමිල ධාතු ගමුරන් දුවස බයි බලිග සවබෝ එන වගුතු හොරමතට්ටක නමාදු කරන් ජෙද වගුතු යවගුතු එන එන මැනයකි බුදු කරුවෙන්ද එනකි මේ මුස්තහාදවරයා ගොසෝද පෙන්න්නනි නමාද කාරි කොල්ලාප දෙනමා ජම්මස් කර විදාන දෙ හෙවෙච්ච දුළුන් කියච්චම කියා ගුරුවන් අඩුවහා එ නමාදුක දෙ ඉස්ලාම් මිනුක කොරී කොළුග ඔයි මේ බයි සහාබෙන් නමාදුග මේ එක තහාරතකා දෙ තයිම නුකොන් නමාදු කරයකම විමරීමේ හොක මන්සූක පැවනි ඒ කොමත මේ තහාරතක නමා සහමෂාවත එකමකු මිහාලතු කන්න මේ හදස් දෙමිගෙන්වා මිසාල කොස්පිටාතක සෙබහරි බයි පාරු යුරෙන් බේගච්චේ ගොලාාපුරන්නේ එනගේ එන ගම්මිලධාතුක එකක් මමුන්දන එනකි එන එකම රක්කාාතකම එන වගුත කාරි කොල්ලාකන් කොරම්විය නමාදු ඒ අද බුදුකරවෙන තයිම කරවන හරතක වගුතු හොමතට කාස් එ නමාදු කොරම්වාන
1: අසුත් කෙත දලාකම
2: මෙහර මේ හිව ගබල් කර ගොතු හිතර වානකම මෙස් බය ති පැන කන්නන්නේ හෙම නමවදගුතු වූමුන් මේ ඇස බුලු කොල්වා ෆිකම් ගවනී නම මේ මිසාලක මෙන්දුරු ගඩීග මේ ඔලු කොල් කවනන මෙන්දුරු හතරක කොල්ලා පසු නමාතු හතරක කොල්ලෑ ඔතුමන් දවල්ග නමාත නෙමන හමයාගොත රේගනුක වෙස් මේ මගුරී නමාදා ඒශා නමාද දෙනමාද එ වොලුවේග මතින් කොල්ලෙවැනි එම ගොත කොල්ලමුන් මේ කොම වගුතුකු මේ නමාදගතු බුලු කුරුමාම්මි කන්තතක් කරන්නු ජෙහි මේ වර්බඩු ලිය ලිබිගෙන්දාන ಎಮೆಗುತ ಏಕಂತಕ್ ಕೊರವು ರಂಗಳು ದೆನ್ ನಮಸ್ ಮೀ ದೆನ್ ಬುಲು ಕೊಲ್ಲಾಗ ಡೀಗ ನೆಪಿ ಬದಲು ಕೊಲ್ಲಬೇಕಮ್ಮ ಗೋಣಿ ನಮ್ಮ ಏಕಂತ ಕೊಲ್ಲೊಂಗ್ ಎದಿವಿಗೆಂ ವೇ ನಮಸ್ ಏಕಂಬಸ್ ಕುರುಮ ಉಜುರುವರಿ ವಾಕಮ ಗೋಣಿ ನಮ್ಮ ಸಾಲಕ ಹಿತರಿಯ ಕಂಕೊದ್ದೇನೆ ನೆಕ್ಕಮ್ಮ ಗೋಣಿ ನಮ್ಮ ಅಮೇಕನ ಬುಲು ಕೊಲ್ಲಾಗಸ್ ಕುರಿ ಗೆಂದ ಗೆಂದಾಣಿ ನಮಸ್ ಎದಿವಿಗೆಂ ವನಿ ಮೀ ಹಿತರಿಯ ಕುರಿಕಮ ಗೋಣಿ ನಮ್ಮ ಉಲು ಕೊಲ್ಲಾಗ ಡೀಗ ನೆಪಿ ಬದಲು ಕೊಲ್ಲೆ ಫದ ಹಾಲ್ತಿಗೆ ಹುರಿಕಮ ಗೋಣಿ ನಮ್ಮ ದೆಂಗ್ ಎ ಉಲುಗ ಮತೀಗ ದೆ ನಮಾದು ಕುಮೆ ದೊಕ್ಕಸ್ ಕುರಾಕಮ್ಮ ಗೋಣಿ ನಮ್ಮ ಬುಡು ಲು ಇರಾದ ಕುರಿ ಲಿಬಿಗೆಂದಾನ
1: ಸಾವಡೆಂ ಇತರ ಚೌಳಂ ಫಿಲಾದಂ ಬೇನ ಫುಲ್ ವೇತ ਮੈਂ ਸਾਫ ਬੈਠਾ ਫਿਰ ਤੋਂ ਵਿਦਾਲ ਵਿੱਚ ਮੈਂ ਬੇਨ ਫੁਲ ਵੀ ਸਵਾਲ ਕੇ ਜਵਾਬ ਲਿਵਾ ਡੈਂ ਫਿਰ ਤੋਂ
0: ಅವಡೆ ಶೇಖ್ ಅಜ್ಮತೆ ವಿದಾಳು ವಿ ಮಿಸಾಲಕ ಮಿಹಾರತಿ ಅತಿ ತಮ್ಮತಿ ಫೈ ಏಕ ಮಿಸಾಲ ಆಮುಕೋ ತೆಗ್ಗ ಬಲಿ ಮೀಹ ಎಹಿ ತರಿವಾಣ ಮೀಹಕು ಉರಿ ಏನೇ ತದುವಂಗಸ್ ಉಲು ಕೊಗ್ಗೆ ಅದು ತಾಯಮ್ಮ ಕೊರವೇಣ ಗೊತ್ತೆ ಹಾಲ ತೆಗಸ್ ನೆತೆ ಎದು ಮತಿ ಫೈ ಮಿ ಅತಿ ಗುಡಾನು ಲೆವೆ ಎಹ ವೆಜ್ಜಿಯಾಮು ಏನ ಗೊತ್ತಕ್ಕೆ ಮಿಹ ಕೊರೆಜ ಏನ ಉಲು ಕುರುವಾಟೆ ಕುರು ಎ ಮಿಸಾಲಕ ಮೆಂದುರು ನಮಾದುಗ ಹತರಕ್ಕು ಅತ್ತ ಅದನ್ನ ದತ್ತುರೇರಿ ಮೇಲೆ ದೆರಕೋತು ಕುರೆವೆ ನಿಗೇತು ಏ ಕುರು ಕುರ ಹತರಕ್ಕು ಅಂತ ದೆರಕೋತು ಕುರೆವೆ ನಿಕಮಕು ಮೀ ಮೀ ಮೀ ಬಲಿ ಮೀಹ ತಮ್ಮ ತಮ್ಮತಿ ವೆಫನ್ನ ಮೀಹಾಯ ಏನ ಜಮ್ಮು ಒಬ್ಬ ಕುರೆವೆಯೆ ದೆ ಮನೆ ಕಿ ಎನ್ ನಮಾದುಗೆ ವಗುತುಗ ದೆ ನಮಾದು ಕುರು ಮನೆ ಮೆಂದು ನಮಾದು ವಗುತುಗ ಅಸುರ್ ನಮಾದುಗೆ ಮೀ ಮಹಮ್ಮದ್ ಎಬ್ಬುಲು ವೆಗ್ ಮನೆ ಕಿ ಉಲು ಕುರುಯಿ ಮೀ ಹಕ್ಕು ಕುರು ಕೊದ್ದಿನ ಎಬುಲುಗ ಅದೇನಗೆ ಮಿಸಾಲಕ ನೆಪಿ ಜಹಾಫ ನೆಪಿ ಎಸ್ ಬದು ಕುರಾಶೆ ಬದು ಕುರೆವೆಂ ಅಯಾಲತ ಎ ನಮಾದ ನಮಾದ ಅರುಣಮೆ ಮಿಸಾ ನೆಪಿಯಂ ನೆಪಿ ಜಹಾಫತಿ ಎನ ಕುಡಕಮ ಗೊಸ್ ದೈಫತಿ ಬುಡುಕಮ ದೈಫತಿ ಎಂ ವಿಜ ಸಾಫ್ ಕೊಲ್ಲಾಫ ಎ ನಮಾದ ತಯ್ಯಾರಮ ಗೊತ್ತುಂ ಆ ನೆಪಿಯ ಜಹಾಷೆ ನುಜೆ ಕಮಗು ಜೈಫದ ಕಮ್ಮಿ ಕೊದ್ದೇಣ ಮಿಯಕು ನೆಂಗಾಲತೆ ಕಮಗ ವಂಜ ಉಲು ಕೊಲ್ಲಾಗೆಂ ಮೆಂದು ನಮಾದುಗ ಹತ್ತರ ಮೀಹ ಕೊಲೆ ಉಲು ಕೊದ್ದಿನಿಯೆ ಅದು ಒಂದು ಪಿ ಎಸ್ ಬದಲು ಕೊರವೇನೆ ಮಿಸಾಲ ವಗುತ್ತು ನೆತಿ ಎಂ ವೆಜ್ಜಿಯಾಮು ಮೀ ಉಲು ಕೊಲ್ಲು ಎಟ್ಲಿ ಮದುವಗೆ ಉಲು ಕೊದ್ದೆಣ ಮೇಕ ಉಣ್ಣಾಣ ಕಾಂಬೊಂದೇ ಮೇ ಕೊರೆಜ್ಜಿ ಕಮಗಾವಂಜ ತೆತ್ತೋ ಏಂ ವಿಮ ಎ ಗೊತ್ತ ಬಜ್ಞಾಮು ಏನ ಮೆಂದು ನಮ್ಮ ಹಮ ಎ ಉಲು ಎಗ್ಗ ಎ ಉಲು ಮತೀಗ ವಾನೇ ಕಿ ಈ ಹದಸ್ ದೆಮಿಗೆಂ ವಿ ಎಸ್ ಏನ ಅದೇ ಕುಡಕಮು ಅನ್ನಣಿ ಅಯಸ್ ವಾಹಕ ನೆಪಿಗೆ ಅದೇ ಅಯಸ್ ಎ ನಮಾದ ಉಲುಮತಿ ಅಲ್ಲಾಹು ಬಲ್ಲವಾಡಿಗೆ ವೇನಗೀತ ದತ್ತೋ ಕಲ ಎ ತಕ್ಲೀಫ್ ಏನಗೆ ಅಮಿಲ್ ಎಸ್ ಕ ಇಖ್ತಿಯಾರ ನೆತಿ ವಾ ಕಂತತ್ತ ಇಖ್ತಿಯಾರ ಬೇರು ಹಿಂಗ ಕಂತತ್ತ ಏ ಮಾಫಗೆ ಏನಗೆ ಕಂತತ್ತಕ್ಕೆ ತೆರೆ ಹಿಮನೆ ಎಂ ವಿ ಮಾ ಏಗೆ ದೆಂಗ್ ಮೀ ಎ ಅಸುರ್ ನಮಾದ ಕೊಲ್ಲಾಶೆ ಹಮ ಹತರ್ರ ಕೊಲ್ಲಿ ಮೇಯತಿ ದುವಾಲು ನಮಾದ ನೀಫೆ ದೆ ಮಗುರು ನಮಾದ ಹಮ ಎ ಗೊತ್ತ ತಯ್ಯಾರ ವೆಗೆಂ ನೆ ಪಿ ಎಸ್ ಬದಲು ಕೊಲ್ಲಾಗೆ ಉಲು ಕೊಲ್ಲಾಗೆ ಮಗುನ ಮಾ ತಿನ್ರಕೋ ಎಕ್ಕೊಫ ಒಶೋವೆಗ ಹರಕಾತು ವೆಸ್ಕುರಂವಿ ಅದೇ ಮಿಸಾಲಕ ಹರಿಗಂಡು ಎಗ್ಗೊತಕವ್ ಸರಕಾನು ಮೀ ಗುಡಾನು ಲೆವೆ ಕಮ್ಗ ವಂಜ ಮೀ ಬೊಲ್ ಬೊಲು ವೆಸ್ ಇಶಾರಕ್ಕೊ ಅದ ಹಾಂ ಹೇಮ ಇಶಾರಾತು ಮನೆ ಬೊಲು ಬೋಹರಕಾ ಕುರವೆ ತೋ ಬೊಲು ಮಿ ಇಶಾರ ಮೀ ಹಾಂ ಹೇ ಬೊಲು ಕೊಂಬೆ ರಕೋತಕ ಮಿಸಾಲಕ ಕುರಾಣಿ ಅಲ್ಲಾಹ್ ಅಕ್ಬರ್ ಕಿಯ ಹಾಶ ನಿಯ ಫುರ್ತ ನಿಯ ಗಣ್ಣಾಣಿ ಹಮ ಗಣಪ ಕೊಂಬೆ ರಕುವತ್ತ ಮಿಸ ರುಕುವದ್ದಾಮಿ ಅಲ್ಲಾಹ್ ಅಕ್ಬರ್ ಮಿ ಕಿಯನಿ ತಾಲ್ ದುಲುಂಗ್ ಅಲ್ಲಾಹ್ ಅಕ್ಬರ್ ಹಮ ಕಿಯಂ ವಾಣೆ ಮಿ ಸಮಿ ಅಲ್ಲಾಹ್ ಸಮಿಯ ತಸ್ಬಿಹ ಕಿಯಂ ತಸ್ಬಿಹ ಮ ಮಿಹಾರು ಎಬ ಕಿಯ ವಾಹಕ ಫೋನು ಸೇವ ವಾಹಕ ದೇಖೇತ ಹಮ ಗಬು ಕೊರೇನಿ ನಮಾದು ಕಿಯಾತ ಕೆತಿ ಏ ಹಮ ದಸ್ ಕಿಯಾಣಿಯೆ ಕಿಯ ಅತ್ತಹಿಯಾತ ಸೋಷೋ ಹಮ ಇಗೊತ್ತ ಕೊಮ್ಮೆ ನಮಾದ ಬಲುಂಗ್ ಇಶಾರ ಕೊಮ್ಮೆ ಬಾಕಿ ರುಕುನಕ ಕೊಮ್ಮೆ ವಾಕಿ ಕಿಮಿ ರುಕುವದ್ದಾಂ ವಿಯಸ್ ಸೈದದ್ದಾಂ ವಿಯಸ್ ಇಶಾರ ಕೊಲ್ಲಾಶೆ ಎವರು ವಸ್ನು ವಾಕಮುಗ ಹಿತು ಹಿತು ನಮಾದ ಹುರಮೆ ಎವರು ವಸ್ನ ಬುದ್ಧಿ ಸಲಾಮತು ಹುರಿ ಹಾಯ್ದ ಕೊಮಿಯ ನಮಾದ ಹುರಂಜಿ
1: ಸಾ ಬಡಾಂ ಫಿ ಬರಬರ ಶುಕ್ರಿಯ ಅಂಗೇದ ಅದಿ ತುರ್ ಸವಾಲ ಒತ್ತಿತ್ತು ಹಾಂ ಬಿದಾಳು ಅವ್ಸ್ ಕೊಲ್ಲ ಬಚ್ಚಿ ತಂ ಕೊಳೆ ಭಗತ್ ವರ ಕೂಡ
3: ಹಾಂ
2: ಗಿನಗಿನ ತಸ್ಬೀಹ ಕಿವಮ ಅದ ಗುರುವಾಮೆಸ್ ಮಿ ಕಿಯವಾಲು ಮಿಕಂತ ಮುಹಿಮ ನಮೆಸ್ ಮೀ ಕುರಿಂದ ನೆವಿ ನಮಾದು ಎಬಜೆಹೆ ಮೀ ಮೀ ಕೊಮ್ಮದು ಹೊಕ್ಕೆಸ್ ವಸ್ ನಮಾದು ಹಮ ಕೊಲ್ಲಂ ದೆನ್ ಏ ನಮಾದ್ ಕುರ ಆರೋಸ್ ಮೀ ದೆನ್ನೆ ಮಿಹೆ ಮೀ ಲೂಯಿ ಗೊತ್ತಕ್ಕೆ ಬಾದ ಬಲಿ ಹಾಲ್ ಹೊರಿ ಗೊತ್ತಂಗೆ ನಮಾದ ತವೆ ಸಮ ಕುರುಕು ಕುರುವೇನೆ ಕುರುಕೊಂಡೆ ಮಿ ದೆನ್ನೆ ಕೊಮ್ಮೆ ದೆ ನಮಾದ ಎ ಕೊಲ್ಲಾಗೆ ಬಗುತ್ತೆ ಕುರುವೇನೆ ದೆನ್ ಹಮ ಯಾಕುಗ ಮೀ ಅಮ್ಮ ಮೇ මේ නමාතුක පුරතම දරකොතු ගාම ගොතේ කලගොමෙ මේ අල්හම්දෆහ ග සූරතේ බෙසේ කිය එනුන්ත නමස් අලගොමෙ වගුත නෙක්කම ඕනි නමනත බගුත නතු කුරුක කොල්ලම් බේනවා කම ගෝනි නම කොමෙ රකොතේ ගම එක අල්හම්දු කියොම මස්ෆුදි ගෙන් දාන ෆහම් සූරන් නුකේ කම ගාවෙස් රුකු සජිදා ගාවස් තස්බීහ තතින් ෆා නුකේ කම ගාවෙස් හැමෙම ෆහර කියාලි කම ගාවෙස් ෆුදි ගෙන් දාන ඒ ෆත ගොතක ලොය වාහ ලොයලිය ගොතක නමාත ෆුරිහම් කොල්ල වේත බල්ලවාශ ඉංගත
1: تسبیح تب سم کیو وین کما بنے گے تو
0: ہدا دے می ودال شیخ خدمت ودال وی مثالک امک ہندنا تسبیح تکاچس کیے نے اف ار کی اش اے واجب منور کی اف ار تیم فار کو سننا گے تو تے ادی انے ہن ذکر تب وس کیے نے دسور ذکر تا نو تا اڑو سے ہے نے قران جہا گن اڑو ہا گن ذکر تب وس می ہرن نن اوڈیو کو اڑو ایم وس ادی ویڈیو کو وس ہم اے گو تا کیا رے کم کہ می ہا ඒ තක්ලිෆ විතරක තක්ලිෆක වනේ උඳගුලක වනේ එවෙජ්ජයි මදුවගෙන් නමාදු වගුතු ෆරදු නමාදු බරාබර ඒ කුරවේතෝ මසේ කුරාෂ එහෙන් කන්තත්ත සුන්නකන්තත්ත දූකොල්ලා දැන් ගිනෙන් හමත දැන් ඉස්තිග්ෆාර් කුරා ගිනෙන් ඉස්තිග්ෆාර් අස්තග්ෆිරුල්ලාහ් ලදි ලා ඉලාහ ඉල්ලල්ලාහ් යකුම අතුබ ඉලයි දෙත් මි ශිෆාගේ ආයත් තක ඒගත දැන් ගුරුවාන් වෙස් කියන් උඳගු වඤ්ඤා මාඩෝ හාෂ
1: සහ වැඩම් පිටත
3: ආදම්
1: වකි වලානම වරබාජ්ජරයකද ගේතු දැන් ඔල්මෙන් අනික සෙන් රැකුන් දැත්ත මෙහා දැන් හැම වගපොත් ගන්න දැන් ඔල්මෙත් කරන්නේ ඔල්මෙන් මේ දෙන්නේ විවාහක තම අඩෝ වැඩයන් හැම මේ ඔල්ම් ෆිලාෆ වානකම දැන් ඔල්ම් නොෆිලා කම්ඥා අනික සන්න හප්තාග ඔල්මෙන් ගුලාදාග වාහ දක්කා දානි දැත්ත වාක්‍ය දාන නේද ආද මෙහස මෙත ඔල්මෙන් මෙරේ ප්‍රෝග්‍රෑම් නියමක හැම ඇස ඔම්මෙත් කරන්නේ ඉරාක කර වි අන්න හප්තා තිබේ ෆොන බද් වානකම ග අද මෙරේ ඔල්මන ගුළු ලබන් තිබේ බේ ෆොන ඔල්මන ගුලා නොලෙමුණීති ඉරාක කර වි අන්න හප්තා බේ ෆොන ගුළු යනකම ඔම්මෙද ඇකික මෙහස ප්‍රෝග්‍රෑම් නියම දාන වාක්‍ය දාන میرے پروگرام کا آلمنا کے میں بیرڈ این وی اشرف عزت الدین عدنان ادے شیخ عظمت جمیل دبے فون آلمنا کے اسٹوڈیو وڈا کے تہ دکر وت کٹ خبر بار شکریہ دانا یہ تو اد میرے پروگرام کوریا گن تنم کا ہتر تو مسے کرے اسماء موسہ تبے فون میں پروگرام گن تے ما ٹیکنیکل تو ہتر شاہی احمد ادے عاشق شاورا تبے فون میں پروگرام وفدا میں ہوشڑا دین ہے اور محمد رمیز ایم ہا بے فون ورا وفاور کما باجر کما ادے اما کما دبم وکی ولا والسلام علیکم ورحمۃ اللہ وبرکاتہ
4: සීදා මග එංහා 4140 නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩි 90 මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
5: දිවේ රාජ්‍යයේ අඩු ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆ ಹುರಿಗೆ ಬಸ್ ಎಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂ ಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತೆ
4: ಪಿಎಸ್ಎಂ ಏರ್
6: ದಿವೇ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೇ ಎಫ್ಎಂ ಬಸ್ ಅಡುವ ಹಾಲ ವೇಣೆ
5: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಬಲಾಲುವೆ
4: ಪಿಎಸ್ಎಂ ಏರ್
6: ಐಒಎಸ್ ಅದಿ ಆಂಡ್ರಾಯ್ಡ್ ಫೋನ್ ತಕುಂ ಡೌನ್ಲೋಡ್ ಕುರವೇಣೆ
5: ಪಿಎಸ್ಎಂ ಏರ್
6: ಅವಹ ಫೋನ್ ಡೌನ್ಲೋಡ್ ಕುರಪ್ಪ
7: ಕೊಕ್ಕೋ ತೆನ್ ತಿಹೆಂ ಅಬದು ನೋವೆ ತೇತುವೆ ಬಲ ಹಿಂಗ ಬಲೆಚ್ಚೆ ಕಾಲ ನುಕೆವಿ ನುಕೆವಿ ಮೀಹಾ ಮುಳಿಂ ಹಿಕ್ಕಿಚ್ಚೆನ್ನು
8: ಅಳೆ ದತ್ತ ತೇತು ಆಹಿತೆ ನುವೆ ಗಾಹಿತೆ ವೆಸ್ನುವೆ ಮೀಹ ಕಾಂಗೆ ಬುನಾ ಹಿವೆಸ್ನುವೆ ಆರಿಂದೆನ್ ಕೀನೆಂ ಹಾದಾಣಿ
7: ಕೊಕ್ಕೊ ಟಿಕ ಮಂ ಹಲ್ಲೆಂ ಹೋದಮ
8: ಕೀನೆ ಕುಂಗುತಕು ಆರೆ ಮೀ ಅರುವರು ಬಲಿ ವೆಚ್ಚೆ
7: ಲಸ್ ನುಕುರವ್ವಾ ಅವಹ ಫರುವಾ ಹೋದ್ದವಾ
9: ನಫ್ಸಾಣಿ ದುಳಾಯುಕಂ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಅವಸ್ ತಿಬೇ ಫ್ರೋನ್ ನಂಗ್ ಎಹಿ ಹೋದ್ದ ವಿದಾಣೆ ನಫ್ಸಾಣಿ ದುಳಾಯುಕಂ
7: ಕೊಮ್ಮೆ ಹೊಣಿರು ದುಹೆಗೆರೆ ನುವೆ ಜಹಾಯಿರು ರಿಪೀಟ್ ಹೋಮ ದುಹೆಗೆರೆ ಮಿಂದಂ ಎಕೆ ಜಹಾಯಿರು ಅದಿ ಬುದ ದುಹೆಗೆರೆ ಮಿಂದಂ ದೆಗಡಿ ತಿರೀ ಹುಂ ಎಂಹಾ 4140 ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಯ ನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ FM ಬ್ಯಾಂಡ್ ಹಮೈಕನಿ ದಿವಿ ರಾಜ್ಯಗಳು
10: ಎವೇನೆ ನಾಳ ಎರಿ ಹೂ ತಹಮ್ಮದೆ ನುಕುರ ಎ ಉಂದಕು ತಸವರ್ವಸ್ ನುಕುರವೆ ಎಕಮಕು ಎಕುಲುನ ಎ ಲೋಬಿ ಎ ಜಜ್ಬಾತ ಎ ಹುಸಾಸು ಮಿಹಿ ಫುರಿ ಪಾಂಡೋ ಮಣಿ
3: ಮಿಹಿತುಗೆ ಲೋಯ್ ಬೇತಿ ಕೊಮ್ಮೆ ಬುಧದು ಹೇಗೆ ಮೆಂದುರು ಕುರಿ ಎಗಾರ ಗಡಿ ಫಣರೆ ರಿಪೀಟ್ ಹಮ ಎರೆ ದಿಹ ಗಡಿ ತಿರಿ ಹು
11: ಎಂಹಾ ಸತರಸ್ತೆಕ ಸಾಳಿಸ್ ನೋಯ್ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನೋಯ್ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
3: ದಿವೆಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
11: ಇಂತಿಸಾರ
3: ಮಿಹಿತುಗೆ ಲೋಯ್ ಬೇತಿ
12: ದುವ್ವಾಚೆ ಗಿಣಕ ಒಮ್ಮಾಗು ಹೊರಸ್ ನುಕೊರೆ ಫದೋ ದತ್ತ ತಿಹರಿ
13: ಆ ಕೊಕ್ಕೊ
12: ದತ್ತ ಆದೆ ಮಡು ಮಡು ಮಶಾಯಕ್ ಬಲಾಗೆ ಅಣ್ಣಚ್ಚೆ ದತ್ತ ಮಿಹಾರು ಮಿಹಿ ಹೊರಸ್ ಕೂರೆ ಉಣಿ ಹಿಂಗೆ ಮರು ಹಬ್ಬ
14: ಹಲೋ ಕಬ ಮೇದು ಕೇಣೆ
15: ವರ ರಂಗಳ
16: ವರ ಫಕ್ಕ ಹಮ
17: ಮೇದು ತೆಹಾ ರಂಗಳೇನು
16: ವಡ ಬಲಿಕ
17: ದೆಂಗ್ ನೆಕಾಲ ಗೊತ್ತೆ
15: ಹಮ ವರ ಬೆಸ್ಟ್
16: ದೆಂಗ್ ಇಹಾ ಇಹಾ ಎನ್ನು
14: ಎಹುನ್ ತೆರಿಂಗೆ ಹಾಲ ಹುವಾಲ ಒಳಂ ಫಿಲವಾಲ ವಾಹಕ ದಕ್ಕಾಲುಮ
18: ಕೊಮ್ಮೆ ಬುದ ದುವಹೆ ಗೆರೆಗಾಡು ಎಗಾರ ಗಡಿ ಸುಮ್ಮಿನಟುಗ ದಿವಿರಾಜೆಗೆ ಅಡು ಗೆಣಸ್ತೆನಿ
17: ಮೇದು ಕೀನೆ
19: ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನೋಯ್ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡಿಯ ನೋಯ್ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
20: ಹಿಮಬಿಹಿ ರಕ್ಕಾ ತೆರವು
21: ಹಿಮಬಿಹಿ ವ್ಯಾಕ್ಸಿನ್ ದೆಡೋಸ್ ಹಮಕುರು
20: ಸಾಗೋಣ ಲಾಗಿಂಗ್ ಅದ್ದೋವು
21: ಕೆಸ್ಸಾ ಕಿಂಬಿ ಅಳಾಣಮ ಅಂಗಯ ನೆಫೆ ನಿವಾಕುರು
20: ಹಿಮಬಿಹಿಗೆ ಎವ್ವೆಸ್ ಅಲಾಮಾತೆ ಹುರಿನಮ ಮಾಸ್ಕ್ ಎಳು
21: ಅದಿ ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಹುರಿನಮ ಎಕ ಹೆರಿವು
20: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
22: ಮಿನಿ ಒಂದು ಹಾಸ ಪ್ರೋಗ್ರಾಮ್ ತೋಗೆತಿರೆ ಮಿನಿಮಮ್ ಒಫಾ ಕೊಡಕು ದಿನ ಹಾಸ